0: World at Night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE Victoria සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: දරුවෙකුගේ මොළේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපයෙන කින්දර අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර දෙකක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පෞල්වලට මුදල් ඉතිරි කරමින් කින්දර හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
5: Station sponsor.
4: Victoria upura Paul sadha vayasa urudu 3 saha 4 kinte wedisatahan sadha nomilese pena kinte labati. E sadha kisidu sudusukamak avashyathanu metha. නොමිලී සැපෙන කිඩ්ඩ සමග පෞල්වලට ස්වාධීන කිඩ්ඩ සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කිඩ්ඩ සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලී සැපෙන කිඩ්ඩ සමග පෞල්වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කිඩ්ඩ පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබාගත හැකිය. සමහර පෞල්වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් නැති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සදා වැඩි පැයකින්ක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිදුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්
5: ස්ටේෂන් ස්පොන්සර්.
0: On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

ලක්මිහිරගෙනන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්සරින් විදපුත යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්ත පවන

0: සීත ෘතුවේ තවත් වැඩසටහනක් ලක්මිහිර අපි ඔබත් සමග එකතු වෙනවා අද සීත ෘතුවේ කොහොමත් රාත්‍රිය දිගයි දවාල කොටයි සාලිය කොහොමද මේ
1: ඔව් ඇත්තරම මේ අර අපි කොමර සාමාන්‍ය සත්වයාගේ ලක්ෂණයන්නේ වෙනසට වෙනස විවේචනය කිරීම සහ වෙනසත් එක්ක ජීවත් වීම. ඔක තමයි සාමාන්‍ය සත්වයාගේ තියෙන සාමාන්‍ය ලක්ෂණ. ඒක අපිටත් උරුමයි. අපි වින්ටරේනකොට වින්ටරේට බලනවා බැලලා සමර එක හොඳයි කියනවා. සමර එකනකොට වින්ටරේට බලනවා සමර එක හොඳයි කියනවා. මේක සාමාන්‍යයෙන් මානව වර්ගය තුළ තියෙන මේ සුලභ ලක්ෂණයක්. ඉතින් ඒක අපිට සුලභයි. ඉතින් ඒ සුලභත්වය තුළ අපි විවිධත්වය නිර්මාණය කරනවා. ඒ විවිධත්වය තුළින් තමයි අපේ ජීවිතේ බොහොම පරිපූර්ණ ලස්සන සුන්දර ජීවිතයක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් සීතල සුළඟේ තියෙන මේ සීතලේ තියෙන ඒ ආශ්චර්ය හෝ වින්දනය හෝ විඳීම ඒකත් අපිට වින්දනයක් අපි ඒක විවේචනය කිරීම තුළ. එහෙම නේද රංජිත්?
0: ඔව් සුපුරුදු පරිදි අදත් මැදිරියේ සාලිය ගලප්පත්තේ ජගද්දේ එදිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ.
1: ඒත් එක්කම අමුතු දෙන්නෙකුත් මෙතන ඉන්නවා. අපි ඒ අමුතු දෙන්නත් අපි ආදරෙන් පිළියරම් වැඩසටහන ගෙනියමු. අපේ සෝසල සහෝදරයත් ඒත් ප්‍රසන්න සහෝදරයත් ඉන්න අපි ඉදිරියේදී කතා කරමු රංජිත්.

0: වසානයට නම් තව කල් තියෙනවා නමුත් අපි සීත විෘතුව සීත සීතයට අපි මේ සාප කරන්නේ නැහැ ඒක හොඳයි අපි දිග දිග රාත්‍රියක් තින්නේ සතියන්තයේ ගෙවුනේ සතියන්තයේ තමයි පියවරුන්ගේ දිනය ගත වුනේ පියවරුන්ගේ දිනය සතියන්තයේ ගත වුණා මේ සාලිය ජගත් රොෂාන් සහ අපි අමුත්ත දෙන්න ඔක්කොම පියවරු හැමෝටම සුභ පියවරුන්ගේ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සාලියගේ පියවරුන්ගේ දිනය කොහොමද ගත වුනේ
1: ජීවිතයේ හැමදාම එකම දවසක් තමයි මේ ජීවිතයේ විවිධ වෙනස්කම් කරන්න තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ ඒත් එක්කම විලෙන්ද ව්‍යාපාර දියුණු කරගන්න මේ මේවා කරලා තියෙනවා ඉතින් ඒකේ මිනිස්සු ඇත්තටම ඒකත් එක හොඳ දෙයක් මොකද අඩුම තරමින් කිසියම් කෙනෙක් එකම දවස එක දවසක හරි අවුරුද්දට ඇගීමක් වෙනවා නම් ඒ පුද්ගලයාට කරන ගෞරවනීය සේවයක් විදිහට මම සැලකනවා ඉතින් ඇත්තටම පියසෙනහස සහ මෞසෙනහස කියන එක තුලින් තමයි මේ ලෝකෙට මනුෂ්‍යත්වය සෙනෙහස දයාව දයාද කරලා තියෙන්නේ. ඉතින් පිය සෙනෙහස සහ මව් සෙනෙහස තුලින් මේ නිර්මාණය කරන මේ මානව සම්පත මේ ලෝකේ බොහොම දියුණු මානව සම්පතක් වෙලා මේ ලෝකේ බොහොම ලස්සන සුන්දර ලෝකයක් කරලා තියෙනවා. ඒත් එක්කම අසුන්දර ලෝකිකුත් කරලා තියෙනවා ඒ සමහර තැන්වලදී. නමුත් අපි මානව දයාවට වෛර කරන්නේ මානව දයාවට ආදරය කරන මිනිස්සු. ඉතින් ඒ තුලින් ඒ පියවරු කියන නිර්මාණය තුල මං හිතනවා අර මවගේ ඇගීම් වලට වඩා පියෙක් විඳින සියලු දුක්ඛන්දරා දුම්නස් වේදනාවන් ඔහුගේ ජීවිතය තුළ හිර කරගෙන ජීවත් වෙන දිනවත් වීමක් තමයි හැමදාම සිද්ධ වෙන්නේ. ඒක මං හිතන්නේ ලෝකෙත් ස්වභාවයක්. පියා ඇගීමකට ලක් වෙන්නේ නැති චරිතයක්. පියාගේ සේවය සහ කැපවීම නිර්මාණය වෙන්නේ දරුව තුළ. මොකද දරුවොත් එක්ක පියා ජීවත් වෙන්නේ නැති නිසා. විශේෂයෙන්ම ජීවිත කාලේ ගත්තත් කාලේ වැඩි ප්‍රමාණයක් පියා ඉන්නේ දරුවොත් එක්ක නෙවෙයි. ඒ පියා ඒ දරුවොත් එක්ක නොවෙන්නේ දරුව වෙනුවෙන් තමන්ගේ සියලු කැපවීම කරනවා දරුවන්ගේ දරුවන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න, දරුවන්ගේ ජීවිත රකින්න, දරුවන්ගේ ඉන්න හිටින තැනක් හදන්න, මේ වගේ විශාල දේවල් කරන්න පියෙක් මහන්සි වෙනවා. ඒක ඇගීමකට ලක් නොවෙන්නේ අනේ වන්දන මොනම හේතුවක් හින්දාද කියලා. නමුත් පියා කෙන තාත්ත කෙන චරිතය, තාත්ත කෙන චරිතය නම් මට බොහෝම වටින චරිතයක්. ඒ චරිතය මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරපු චරිතයක්. ඒ තාත්තා මට කවදාකවත් අමතකෙන්නේ නැහැ. ඒ ඇත්තරම තාත්තලා හිතින් විඳින දුක් දුම්නස් වේදනාවන් එය කවදාකවත් දරුවන්ටවත් තමන්ගේ බිරිඳරවත් තාත්තලා කියන්නේ එක තමයි තාත්තලාගේ සාමාන්‍ය ලක්ෂණයක අපි කාගෙත් තියෙනවා මං හිතන්නේ. ඒක තමයි අපේ අංග ලක්ෂණය. ඒ අපි මුදාහරින අපේ වේදනාව අපි තුලම අපි මුදාහරිනවා. ඉතින් අපි කවදාහරි මේ ලෝකෙන් සමාජයට පස් වෙනවා. නමුත් මං හිතනවා මේ තාත්තා ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
0: තාත්තගේ ආදරේ පේන්නේ නැහැ. තාත්තගේ ආදරේ දැනෙනවල් දරුවන්ට පේන්නේ නැහැ. ලංකාවේ කතාවක් තියෙනවා මේක බොහොම පිහිලු කතාවක්. තාත්තගේ ආදරේ අර බස්කොන්දුස්තර ගාව තියෙන ඉතුරු සල්ලි වගේ කියලා ඉවරලා. ඒක දෙන්නෙත් නැහැ, නොදෙන්නෙත් නැහැ. එහෙම ලැබෙනවා නොලැබෙනවා වගේ කියලා ඉවරලා. තාත්ත ගැන කියනකොට මගේ තාත්තගේ උපන්දිනය හරියටම වෙදලා තිබුණේ පියවරුන්ගේ දිනේ දවසේ. ඔහු ජීවත් වෙලා හිටියනම් අවුරුදු 99ක් වෙනවා මේ අවුරුද්දට. ඉතින් තාත්ත මතක් වෙනවා තාත්තත් එක්ක. තාත්තට මං හරි බයයි පොඩි කාලේදී. ඔව් විදුහල්පති කෙනෙක්, ගෙදරටත් විදුහල්පති, ස්කෝල්ටත් විදුහල්පති. ඒක නිසා බොහොම බයයි. ඉතින් එහෙම තමයි ගත වුණේ. නමුත් ඉතින් තාත්තගේ ආදරය දැනුණු අවස්ථාවල් තියෙනවා ටිකයි. නමුත් ඒ ටික අවස්ථාවලදී ආදරය බොහොම ප්‍රබලවම දැනිලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට තාත්තගේ රැකවරණය තමයි වැදගත් ආදරයට වඩා. ඒ විදිහට තමයි ජීවිතේ.
1: අපි මේ අපේ හිතවත් දෙන්නත් එකතු කරගමුකෝ.
0: අපි අරගමුකෝ.
1: මයික් දෙක ඔන් කරන්නකෝ අපි මේ රංජිත්. නෑ අපි දැන් අපි මේ ඉන්නේ තාත්තලා දෙන්නෙක්. මේ තාත්තලා දෙන්නගේ තාත්තා කියන වචනෙත් එක්ක ඇති වෙන හැඟුම් සමුදාය මං හිතනවා තවත් විශාලයි කියලා. ඉතින් කතා කරුත් දෙන්නම් පොඩ්ඩ.
0: ඔව් කියන්නකෝ. මේ අපිට අද හිතවතුන් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. අපි මං කොහොමත් මේ බලාපොරොත්තු වෙන්නේ ටිකක් පහුවෙලා අඳුන්වලා දෙන්න ඒ විශේෂ වැඩසටහනකට වුන් ඇවිල්ලා ඉන්නේ. ප්‍රසන්න ආරච්චිලාගේ සහ සෝසල දේවපුර අපිත් එක්ක අද මැදිරිය සම්බන්ධ වෙලා ඉන්න ඉන්න නිසා ඉතින් තාත්තලා තින්ද තාත්තලා ගැන කතා කරමු. කොහොමද පියවරුන්ගේ දිනය ගත වුනේ ප්‍රසන්න?
2: Thank you. ඇත්තම වැදගත් මාතෘකාවක් අපි පියවරුන් ගැන කතා කරනකොට මම හිතන්නේ දවස ගෙවුනේ බොහෝ වෙලාවට අද හවස් වරුව දරුවෝ ටිකක් වට කරගෙන. නමුත් වැදගත්ම දේ තමයි අර සාලිය කිව්වා වගේ පියවරුයි මවවරුන්ගේ සෙනෙහස මම හිතන්නේ දෙකම අපිට දැනෙන්නේ එක විදිහකට. නමුත් අර තාත්තගේ තියෙන රළු බවත් එක්ක ලැබෙන ආදරයත් අම්මගේ සියුමැලි බවත් එක්ක තියෙන ආදරයත් අපිට දැනෙන්නේ විදි දෙකකට කියලා තමයි මම හිතන්නේ.
0: කොහොමද සෝසලගේ තාත්තලා ගැන පිය වරුන් ගැන තියෙන මතකය? එහෙම නැත්නම් පිය වරුන්ගේ දිනය කොහොමද ගතුනේ පෞකී සතිය අන්තේ?
3: ඉතින් සාමාන්‍ය විදිහට මෙල්බන් වල ඉතින් සීතලත් එක්ක සාමාන්‍ය විදිහට දරුවොත් එක්ක ගත කරා. ඇත්තටම මගේ තාත්තා මතක් වෙනකොට මට මතක් වෙන ටිකක් සැරපරුස්ස ටිකක් අපිව කන්ට්‍රෝල් කරන්න බලපු ටිකක් අපිත් එක්ක විනෝද වෙච්ච සමහරලට අපිත් එක විනෝද වෙනවා සමහරට අපිව කන්ට්‍රෝල් කරනවා ටිකක් අපි බයයි මොකද අපි 6 දිනක එක හැදුනේ පවුලේ. ඉතින් අපේ තාත්තගේ පුදුම ආදරයක් තිබුණා දරුවන්ට. ඉතින් ඒකත් එක තමයි අපි හැදුවෙන්නේ උනාලා. ඉතින් මට අවුරුදු 16 වෙනකොට මට පියා අහිමි වෙනවා. ඉතින් මම හිතන්නේ මගේ දරුවා මමට වැඩිය වාසනාවන්ත මොකද මගේ ලොකු පුතා අවුරුදු 24ක් තාම මම ඉන්නවා උන් එක්ක. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ.
0: ඔව් දරුවොත් එක්ක ගත කරන ජීවිතේ ඉතින් බොහොම රසවත් ඉතින් තව ගොඩක් කල් අපිට දරුවොත් එක්ක එකට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් උන් ඒ දවස්වල පියවරුන්ගේ දිනය සම්වර්ණ උන් වෙන් වෙලා ගියාමත් ඉතින් උන්ට ගොඩක් දේවල් කරන්න බෑ. ඉතින් කරන්න පුළුවන් වෙච්ච දේවල් අඩු නිසා තමයි මං හිතන්නේ මේ වගේ දින හැදිලා තින්නේ ලංකාවේ. අපිට නම් ඉතින් පියවරුන්ගේ දින මවවරුන්ගේ දින හැමදාම මොකද එකටමයි ඉන්නේ ජීවත් වෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ රටින් බැහැර වෙලා ඉන්නකොට ඉතින් ඒ විදියටම කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒවා වාණිජය තමයි. නමුත් ඒවා මං හිතන්නේ අද දවස වෙනකොට ඇත්තටම අවශ්‍යයි කියලා. ඉතින් සියලුම පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් පහුණත් අපි ලක්මිහිර වෙනුවෙන් සුබ පතනවා. මේ ඔබ සියලුම පියවරුන් වෙනුවෙන් මේ කාලේ අපිට නිතර අහන්න නොලැබෙන ගීතයක් අපි ලක්මිහිර වෙනුවෙන් ඔබ වෙනුවෙන් පිරිනමනවා.

0: පොඩි තාක්ෂණ දෝෂයන් නිසාවෙන් අපි කරපු අපේ ගීත ප්‍රචාරය කරපු ගීත දෙකක් තිබුණා. ඒක හරියටම ප්‍රචාරය වුණේ නැහැ. අපි කොහොමරි ඒ දෝෂය මගහරවගෙන දැන් වැඩසටහනට යනවා. අපි පහුවෙලා ආයිසරයක් අපේ ගීත ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාලිය තාක්ෂණ දෝෂ හැම වෙලාවෙම එනවා. ඉතින් එහෙම තමයි.
1: ඔව් ඇත්තටම ඉතින් ඒක පැහැදිලි ගැටලුවක්. මේ ඔසෝට මේ විසඳෙන්න ඕනේ. මොකද අපේ පැය දෙක කාලපරාසයක් තියෙන මේ කාලපරාසය තුළ අපි උපරිම විදිහට මේ අපේ ගුවන් විදුලියෙන් අපේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය කියන්නේ ඇත්තරම මේ ගුවන් විදුලිය විකාශන කාලපරාසයේ ඒ විදිහම ප්‍රයෝජන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අපි සමාව අයදිනවා අපේ අසන්නන්ගෙන්. ඉතින් අපි රංජිත් අපි මේ කතා කරුවේ පියවරුන්ගේ දිනය ගැන. ඉතින් ඇත්තරම
0: පියවරුන්ගේ සාලි අපි කතා කරපු දේවල් අසන්නන්ට ඇහුණා. අපේ ප්‍රචාරය කරපු ගීත විතරයි අසන්නන් අතරට
1: මොනවත් ඇහුන්නේ
0: නැහැ. කතා කරපු දේවල් අසන්නන්ට ඇහිලා තියෙනවා.
1: එහෙමද?
0: මේ ගීත විතරයි ඇහිලා නැත්තේ. එහෙම තමයි වෙලා තින්නේ.
1: ඒකට
0: ඒ ගීත ප්‍රචාරය කරන මේකේ පොඩි දෝෂයක් තමයි තියලා තින්නේ. මම හිතන්නේ එතන
1: එතන ඇති
0: මොකද? අපි අර එහා පැත්තේ මැදිරිය හරි ගස්ස ගත්තට පස්සේ මම හිතන්නේ
1: නිවැරදුණා. ඉතින් අපි යමු ඊළඟ වැඩසටහනට. අපේ රංජිත් මේ
0: ඔව් අපි වැඩසටහනට යන්න ඉස්සර වෙලා ඉතින් දෝෂයක් වුණාම අපේ දෝෂය මගහරවන්නත් ඕනේ. ඒක නිසා අපි අතින් මගහැරුණු ගීතයත් ප්‍රචාරය කරලා ඉවරලා අපි ඊළඟ වැඩසටහනටම යමු.

0: ලක් මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපි නිරන්තරයෙන්ම ලංකාවට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උදව් කරන්නේ එක එක මාර්ගවලින් අපි උදව් කරනවා. භාණ්ඩ යවනවා, සේවාවන් සපයනවා, එහෙම නැත්නම් මුදල් යවනවා, එක එක විදියට උදව් කරනවා. ඒ උදව් කරන සංවිධාන අතර ප්‍රමුඛ සංවිධානයක් තමයි ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා කියන්නේ. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා සමග මීට කලිනුත් අපි වැඩසටහනක් කරා. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා සංවිධානයේ සාමාජිකයන් වන සෝසල දේවපුර ප්‍රසන්න ආරච්චිලාගේ සහ ශානිකා කලංසූරිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මුලින් අපි ශානිකාට සවන් දීලා ඉඳිමු. මොකද්ද මේ ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා කියන්නේ කියලා දැනගන්න ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා වැඩසටහන ගැන අවබෝධයක් අරගෙන ඉඳිමු මුලින්දිම.
3: ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා කියන්නේ මෙල්බන් වල ලියාපදිංචි වෙච්ච පුණ්‍යායතනය. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා හරහා අපි ගොඩාක්ම මුල් තැන දෙන්නේ ලංකාවේ ආර්ථික දුෂ්කරතා තියෙන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්න වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඒ වගේම ඔස්ට්‍රේලියාවෙත් අපි ගොඩක් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ අපි මුලිකවම කරන්නේ හෙල්ප් ලර්න් කියන වැඩසටහන. ඒකෙදී ආර්ථික දුෂ්කරතා තියෙන දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කිරීම තමයි ඒ හරහා කරන්නේ. හෙල්ප් ලර්න් ප්‍රොජෙක්ට් එකේ මුල අදියර 2020 අවුරුද්දේ පටන් ගත්තේ. 2020 ඉඳන් 2025 වෙනකන් තෝරාගත්ත දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් බෑග් එක ලබා දුන්නා. ඒකට ගොඩාක්ම උදව් කරේ මෙල්බන් වල ජීවත් වෙන ඕගොල්ලන් වගේ ශ්‍රී ලාංකිකයෝ තමයි. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වැඩසටහන හරහා අවුරුදු 6ක් ඇතුළත දිස්ත්‍රික්ක 6ක ළමයි 2000කට වැඩි පිරිසකට අපි ලිපිද්‍රව්‍ය වලින් උදව් කරා. 2025 අපේ මේ වැඩසටහන වෙනත් දිශානතියක් ගන්නවා. ඊගිය අවුරුද්දේ අපි ගත්ත අලුත් ව්‍යාපෘතිය හෙල්ප් ලර්න් ඉංග්ලිෂ් ප්‍රෝග්‍රෑම් අපේ වෙබ්සයිට් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා ඩොට්
2: ඔව් හෙල්ප් ලර්න් ඉංග්‍රිස් ප්‍රෝග්‍රෑම් කියන එක අලුතෙන් පටන්ගෙන තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකාවල මුලින් කරපු වැඩසටහනට. ප්‍රසන්න කියනවාද මේ මොකද්ද මේ හෙල්ප් ලර්න් ඉංග්‍රිස් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ?
4: ඔව් තැන්ක් යූ රංජිත්. ඉතින් ඇත්තම ශානිකා අවසන් කර තැනිම පටන් ගත්තොත් 2025 ඉඳලා අපි ආපු දිශානතිය වෙනස් කරමින් අපි පටන් ගත්තා ලංකාවේ ඉන්න දුෂ්කර පළාත් වල ඉන්න දරුවන්ට මේ ඉංග්‍රීසි අධ්‍යාපනය අපි විසින් ලබා දිය යුතුයි කියන තැන ඉඳලා වැඩ කරන්න. ඉතින් ඒ අනුව ලංකාවේ අනුරාධපුරය සහ ගාල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක් තුළ අපි පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒකේ අතිසාර්ථක ප්‍රෝග්‍රෑම් දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් දෙකේ සාර්ථකත්වයත් සමගම අපි තීරණය කළා තවත් මොනරාගල සහ අනුරාධපුරයේ තවත් පාසල් දෙකකට මෙම ව්‍යාපෘතිය දියත් කරන්නට. ඉතින් මේ ව්‍යාපෘතිය තුළින් කෙරෙන්නේ ඇත්තරම ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය දරුවන් අතර ප්‍රචලිත කිරීම සහ එම පාසල්වල ගුරුවරු

0: බලගැන්වීම කියන වැඩ කටයුත්ත තමයි. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි අඳුරගෙන තියෙනවා ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉතා දුර්වල මට්ටමක තියෙන්නේ. ඇත්තටම ප්‍රාදේශීය මට්ටමට යනකොට ලංකාවේ ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඇත්තටම විශේෂයෙන්ම රිසෝසස් අඩුකම, සම්පත් නොමැතිකම, සම්පත් නොමැතිකම විදිහට ගත්තොත් ගුරුවරු, පුහුණු ගුරුවරුන් නැතිවීම, ඒ වගේම අද මාධ්‍ය භාවිතාව බොහෝ වෙලාවට නවීන මාධ්‍ය භාවිතාව, අන්තර්ජාල පහසුකම් සහ YouTube අවකාශයේ පහසුකම් අඩුවීම වැනි දේවල් මතින් බොහෝදුරට දුර්වල මට්ටමක තියෙනවා ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය. ඉතින් ඒක නගා සිටුවීම තමයි මේ හෙල්ප් ලර්න් ප්‍රෝග්‍රෑම් එක තුළින් අපි කරන්නේ රංජිත්.
1: එතකොට හෙල්ප් ලර්න් ප්‍රෝග්‍රෑම් එකේ ගුරුවරු කවුද?
0: ඉතින් ඇත්තටම මේක තමයි අපිට තියෙන ස්ට්‍රෙන්ත් එක. ඉතාම ශක්තියක් විදිහට අපි සලකන්නේ ඔස්ට්‍රේලියාවෙන් ඉඳන් වැඩ කරන අපිට බොහෝ වෙලාවට තියෙන ලොකුම මානව සම්පත තමයි මේ දැනුම. ඉතින් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ආචාර්ය මහාචාර්යවරු වගේම අපේ ඉංග්‍රීසි භාෂාව මව්බස කරගත්ත දරුවන් කණ්ඩායමක්. ඉතින් මේ කණ්ඩායම් දෙක එකතු වෙලා තමයි මේ හෙල්ප් ලර්න් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ආරම්භ යන්නේ රංජිත්.
1: ඔව්, දැන් හෙල්ප් ලර්න් ප්‍රෝග්‍රෑම් එක ඔස්ට්‍රේලියාවේ ඉඳලා ක්‍රියාත්මකම වෙනවා ලංකාවේ දරුවන් වෙනුවෙන්. එතකොට ලංකාවේ දරුවෝ ඉගෙන ගන්නේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා උගන්වලාමද, එහෙම නැත්නම් ලංකාවේ ඉඳලත් උගන්වනවද මේ වැඩසටහනදී?
0: ඔව්, මේ වැඩසටහන තුලින් ඒ දෙකම කෙරෙනවා රංජිත්. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ගුරුවරුන් බලගැන්වීම, බොහෝ වෙලාවට පුහුණු ගුරුවරුන් නැති පාසල්වල පවා අපි ගුරුවරුන් පුහුණු කිරීම, ඔවුන් බලගැන්වීම, අභිප්‍රේරණය කිරීම යන කාරණා තුනම කෙරෙනවා. ඊට අමතරව දරුවන් සමග මෙහි සිට, ඇත්තටම මේක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න මෙන්න මේ හින්දා අපේ ඔස්ට්‍රේලියාවේ ඉන්න දරුවෝ ඍජුවම මේ YouTube අවකාශය භාවිතා කරමින් ඍජුව Zoom තාක්ෂණය වැනි තාක්ෂණයන් හරහා දරුවන් සමග සම්බන්ධ වෙනවා. එතකොට බොහෝ වෙලාවට ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ අපිට අර ව්‍යාකරණ දැනුමට වඩා භාෂාව උච්චාරණය කිරීමේ හැකියාව දරුවන්ගේ ඉතාම ඉහළ මට්ටමකට ගන්න පුළුවන් වෙලා තියෙනවා අපිට මේ කරපු පයිලට් ප්‍රෝග්‍රෑම් එකේදී. අපේ දරුවන් ඔස්ට්‍රේලියාවේ සිටින දරුවන් මේ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වෙනකොට
1: දැන් මේ වෙලාවේදී හෙල්ප් ලර්න් ඉංග්‍රීසි වැඩසටහනේ කොහේ මොන මොන පළාත්වලද ක්‍රියාත්මක වෙන්නේ වැඩසටහන?
0: අපි පයිලට් ප්‍රෝග්‍රෑම් දෙක රංජිත් කළේ ගාල්ල සහ අනුරාධපුර කියන ප්‍රධාන දිස්ත්‍රික්ක දෙක තුළ. නමුත් අපි දැන් ප්ලෑන් කරලා තියෙනවා මේකේ සාර්ථකත්වයත් එක්ක මොනරාගල දිස්ත්‍රික්කේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කේ ව්‍යාපෘති දෙකක් තවත් කරන්න. එතකොට විශේෂයෙන්ම බලහරුව මගේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරපු එකත්, අනුරාධපුර කල්ලංචිය කියන පාසලේ කරපු ප්‍රෝග්‍රෑම් දෙකත් ඉතාම සාර්ථක විදිහට දියත් කෙරුණා. ඒ ප්‍රෝග්‍රෑම් දෙකේ ප්‍රතිඵල දරුවන් දැනට ලබා ගනිමින් ඉන්නවා. ඉතින් තවත් පාසල් දෙහික ව්‍යාපෘතියක් තමයි අපි දැන් ආරම්භ කරන්න ලැහැස්ති කරලා තියෙන්නේ.
1: මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනකොට දැන් ලංකාවේ අපි දන්නෝ දුෂ්කර පළාත් තමයි ඔබලා තෝරගෙන තියෙන්නේ. මේ දුෂ්කර පළාත්වල අපි සාමාන්‍යයෙන් දන්න විදිහට තමයි අන්තර්ජාල පහසුකම්, ඒ වගේම අනිකුත් අධ්‍යාපන පහසුකම් බොහොම අඩුයි. කොහොමද මේ දුෂ්කරතාවය මග අරගන්නේ?
0: ඔව් රජිත, ඇත්තරම අපිට තිබුණු ලොකුම බාධකය, ඒ වගේම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අන්තර්ජාල පහසුකම් ලබා දීම. ඉතින් හෙල්ප් ලර්න් ප්‍රෝග්‍රෑම් එකෙන් ඇත්තරම කරන්නේ ප්‍රථමයෙන්ම කරන්නේ පාසල තුළ භාෂා මධ්‍යස්ථානයක් පිහිටවීම. ඒ තුළින් දරුවන්ට අර භාෂාව ඉගැන්වීමේ සාමාන්‍ය පරිසරයෙන් වෙන් කරගෙන ඒ දරුවන්ට ඒ භාෂා මධ්‍යස්ථානය ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවශ්‍ය පරිසරය සැකසීම. ඉතින් ඒ පරිසරය තුළ අපි ඩිජිටල් බෝඩ්, ස්මාර්ට් ටීවී, YouTube පහසුකම් යන සියලු පහසුකම් ලබා දෙනවා. ඇත්තරම ඒක තමයි මෙහි ප්‍රධාන අරමුණ. එතකොට මේ ගුරුවරුන් පවා මේ තුළින් බලගැන්වෙන්නේ ඔවුන්ටත් මේ YouTube අවකාශ සහ අන්තර්ජාතීය ජාලයේ තියෙන සම්පත් පරිහරණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මං හිතන්නේ අපි ලැබපු ලොකුම ජයග්‍රහණය තමයි මෙම ගුරුවරුන්ට මෙම පහසුකම් ලබා දීම සහ ඕස්ට්‍රේලියාවේ සිටින දරුවන් ගුරුවරුන් ලෙස කටයුතු කිරීම. ඇත්තටම ඒක හරිම සුන්දර අවස්ථාවක් වෙනවා. කාට හරි දැක බලා ගන්න පුළුවන් නම් අපේ FOL ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා වෙබ්සයිට් එකේ අපි අප්ලෝඩ් කරලා තියෙනවා අපේ දරුවන් ගන්න අවස්ථාව.
1: අපොසරයක් කියන්නකෝ, ඒ වෙබ්සයිට් එකේ විස්තරය හරියටම කොහොමද?
0: Oh, Prince of Lanka ayatane website ekak develop karala tiyena. Etharama e website ekak Prince of Lanka org inc kiyana namin. Etoda onama kenekuta giyot Prince of Lanka website ekata ape resources kotase tiyena api daruan wenuen karapu program saha ewaye saarthaka avasthawan gananawak wartha karala. ඉතින් ඒක ඇත්තටම ඕනම කෙනෙකුට ගිහිලා බලන්න පුළුවන් අපි මේ තා කරපු වැඩසටහනවල සාර්ථකත්වයේ සහ ප්‍රගතිය.
1: ඔව් දැන් මේ වැඩසටහන් කරන්න විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒ මුදල අපි බොහෝ වෙලාවට තීරුම් ගන්න පුළුවන් මෙල්බන් වල විශේෂයෙන්ම එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ සිටින මේ අපේම හිතවතුන් අපේම රටේ පුරවැසියන් තමයි මේ මුදල් ආධාර කරන්නේ. කොහොමද ප්‍රින්ස් ඔෆ් ලංකා වැඩසටහන මුදල් එකතු කර ගැනීම කරගන්නේ? කොයි විදියටද?
0: ඔව් ඇත්තටම රංජිත් අපි මුදල් එකතු කර ගැනීමක් කරනවා කියන්නේ ඔයා දන්නවා ඇත්තටම මෙල්බන් වල ඉන්නේ බොහොම සංවේදී අපේ සිංහල දමිළ ජනතාවක් ලංකාවට ආදරය කරන මිනිසුන් කණ්ඩායමක්. මීට කලින් අපි කරපු විශාල ව්‍යාපෘති ගණනාවකදීම ඒවායේ සාර්ථකත්වයේ සනිටුහන් කළේ මේ මේ මෙල්බන් වල ඉන්න අපේ ජනතාව. ඉතින් ප්‍රධාන වශයෙන්ම ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා ආයතනය ඇත්තරම මිනිසුන්ගේ අපේ සමාජිකයන්ගේ විශ්වාසය දිනාගෙන තියෙනවා මේ ව්‍යාපෘතිවල සාර්ථකත්වය තුළින්. ඉතින් ඒකම තමයි අපිට බලයක් වෙලා තියෙන්නේ. මේ හැම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදීම අපිට නොමසුරුව සහය ලබා දෙන කණ්ඩායමක් අපි පිටිපස ඉන්නවා. ඉතින් ඒ ශක්තිය තමයි අපි මුදාහරින්නේ මේ ලංකාවේ අපේ දූ දරුවන් වෙනුවෙන්.
1: දැන් මේ ආධාර මුදල් එකතු කරගන්නකොට මේ තවත් වැඩසටහනක් පෙළ ගැස්වීමෙන් එනවා සෝසලට මොන හරි ගැන සඳහන් කරන්න පුළුවන්ද?
2: ඔව් රජිස් මේ ඇත්තටම මේ අපි මේ මේකේ අරමුණක් වුණා අපිට මේ මෙල්බන් ඉන්න මේ ශ්‍රී ලාංකික ජනතාව මේකට සම්බන්ධ කරගන්න. ඉතින් ඒ නිසා අපි මේ ව්‍යාපෘතියට දැම්මා අපි කොත්තු සැපීමේ වැඩසටහනක්. ඒක ඇත්තටම මෙල්බන් පුරා මේක අපි පවත්වනවා 19 වෙනිදා. එතකොට ඔබට පුළුවන් ඔබේ පහසුව තක අපි ස්ථාන 16ක මේක මේ ස්ථාන 16ක ඔබට පහසුවෙන් ලබා ගන්න පුළුවන්
1: මේ ජූලි මාසයේ.
2: ඔව් ජූලි මාසයේ 19 වෙනිදා එතකොට ලබන මාසයේ 19 වෙනිදා. හැබැයි ඉතින් මේක පුළුවන් ඔයගලන්ට ඔන්ලයින් ආකාරයට ඕඩර් කරන්න. ඒ වගේම ඔබේ මිතුරෙක් ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් එයා මාර්ගෙන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ මේක ඕඩර් කරන්න පුළුවන්. හැබැයි අපිට ගොඩක් පහසි මේක 15 වෙනිදාට පෙර මේ ඇනුව දුන්නොත් මොකද එතකොට අපිට හරි ලේසි මේක හදාගන්න එක අපේ කණ්ඩායමට පහසුයි. ඊළඟට මේ ඔබ මේ කොත්තු මිලද ගැනීමට අමතරව ඔබට මේකට දායක වෙන්න පුළුවන් මිට වඩා අර මුදලක් මේකට පරිත්‍යාය කරලා ඒක ඇත්තටම අපි අගය කර සලකනවා. ඒ වගේ දෙයක් මේ ඔබ අතින් වෙනවනම් ඇත්තටම ඔබගේ උපරිම දායකත්වය අපි මේ සඳහා බලාපොරොත්තු වෙනවා. මොකද ඔබලා දන්නවා මේකේ හැම ඩොලර් එකක්ම අපි යොමු කරන්නේ ලංකාවේ දුෂ්කර පළාත්වල ඉන්න ප්‍රසන්න කිව්වා වගේම අපේම දරුවන් වෙනුවේ ඔහුගේ ඉංග්‍රීසි දැනුම වැඩි කිරීම සඳහා. ඉතින් ඒ නිසා මා හිතනවා ගොඩක් සංවේදී අපේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලංකේයන් මේකට දායක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: දැන් 19 වෙනිදාට අපිට පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා එකෙන් කොත්තු ලබා ගන්න. එතකොට දැන් කොත්තු මොනවද තියෙන්නේ? මොන වගේ කොත්තුද තියෙන්නේ?
0: ඔව් ඇත්තටම රංජිත් අපි මේ අවස්ථාවේ බෙදාහැරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා 3 විදිහකට. ඒ කියන්නේ චිකන්, එග් සහ වෙජිටබල් වශයෙන් කොත්තු කණ්ඩායම් 3කට. ඉතින් මේ බෙදහැරීම කරන මේ සොසල කිව්වාගේ මෙල්බන් පුරා ස්ථාන 16කින් මේ බෙදහැරීමේ කටයුත්ත කෙරෙනවා. එතකොට ඇනුම් ලබා දිය යුත්තේ අන්තර්ජාලය හරහා අපේ වෙබ්සයිට් එක තුළට ගියොත් ඒ වෙබ්සයිට් එක තුළ වෙනම ටැබ් එකක් අපි වෙන් කරලා තියෙනවා මේ ඕඩර් බාර ගන්න. ඉතින් ඔබේ ඕඩර් එක ඔබ එතනින් ඇනුම් කළොත් අපේ මධ්‍යස්ථානයකට ඒ සටහන් වෙනවා. ඒත් එතනට ගිහින් 19 වෙනිදාට ඔබට ඔබේ ඕඩරය එකතු කරගන්න පුළුවන්. ඉතින් සෝසල කිව්ව දෙයට මම තව චුට්ටක් ඇඩ් කරොත් ඉතින් විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය තුළ අපි බලාපොරොත්තු වෙනවා තව පාසල් 2කට අරමුදල් සපයා ගන්නට. ඉතින් මේක බොහෝ වෙලාවට මේ කොත්තුව කියන එක කොත්තු පාර්සලයක් කියන එක ට ඔබ ලබා දෙන මුදල මිල කළ නොහැකි. නමුත් එය ඔබේ අගේ කිරීමක් සහ ඔබ අභිප්‍රේරණය කිරීමක් වශයෙන් ඔබ ලබා දෙන මුදලට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉතින් කොත්තු පාර්සලයක් ඔබගේ පවුලට ලබා ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඉතින් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන හැම දිනාටම රංජිත්. ඉතින්
1: ඔබ දැන් මේ කොත්තු ලබා ගන්න ඔබගේ වෙබ් පිටුවට ගිහිල්ලා අපි ඇනුමක් බාර දෙන්න ඕන. එතකොට ඒ ඇනුම බාර දෙන්න පුළුවන් කවදටද?
0: ඇනුම අපි ඇත්තටම බාර දෙන්න ලැහැත්ති කළා තියෙන්නේ මේ මාසේ අන්තිම වෙනකොට ඒ ඇනුම් බාරගෙන අවසන් කරන්නට.
1: නමුත් පුළුවන්ද අද ඇනුම් කරන්න?
0: ඕනම වෙලාවක. අපි දැස්ති කළා තියෙන්නේ ප්ලැට්ෆෝම් එක සකස් කරලා වෙබ්සයිට්ස් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. බොහෝ වෙලාවට අපි අපේ යාළුවන් මාර්ගයෙන් මේ ලින්ක් එක බෙදාහැරීමක් කරනවා. ඉතින් සොසල එහෙම නේද අපි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ?
2: ඔව්, අපි ඒ විදිහට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මුලදීම අපිට දුන්නොත් ඒක පහසුයි, අපිට ඇනුම් කරොත් එහෙම පහසුයි. මොකද එතකොට අපිට ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියන එක අපිට එතකොට දී කැල්කියුලේට් කරලා ඒ හරහා අපිට
1: දැන් ඉතින් මේම ඇනුම් කරනකොට ඒක ලබා ගන්න ස්ථානය අපිට තෝරා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ඔබලා තීරණය කරනවද කොතෙන්ටද දෙන්නේ කියලා?
2: නෑ, අපි මේ තැන් 16ක් නම් කරනවා. එතකොට ඔබලට තියෙන ළඟම තැනට ඔගල ඇනුම බාර දෙන්න පුළුවන්. ඒක ඒ වෙබ්සයිට් එකෙත් සඳහන් වෙනවා 16ම තැන් 16ම.
0: ඔබ ඇනුම ගන්න ගියාම වෙබ්සයිට් එක තුල ඒ ඕඩර් එකේම කොටසක් විදිහට ඩ්‍රොප් ඩවුන් ඇරෝ එකක ඔබට අවශ්‍ය ළඟම සබර්බ් එක තෝරගන්න අවස්ථාවක් තියෙනවා. එතින්දි මූලික කාරණාවන ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර එක සහ ස්ථානය තීරීමෙන් පසුව ඔබට ඒ සඳහා ගෙවීමක් කරන්න පුළුවන්. ඔබට ඔබගේ ආධාරය ලබා දෙන්න පුළුවන්. ඉතින් ආධාරය ලබා දෙන ගමන් ඔබට කොත්තු අවශ්‍ය ප්‍රමාණයට ඕඩර් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඔබට ආධාරයක් ලබා දෙන්න පුළුවන් නම් කොත්තු මිලදී ගන්න නැති කෙනෙකුට පවා අවශ්‍ය ආධාරයක් ඕනම ප්‍රමාණයකින් ලබා දෙන්න පුළුවන් විදිහට අපි මේ වෙබ්සයිට් එක සහ මේ ප්ලැට්ෆෝම් එක සකස් කරලා තියෙනවා.
1: ඔව් අසන්නනි, ඇත්තටම කොත්තුවක් මිලදී ගන්නවට වඩා විශාල වැඩ කොටසක් මේකෙන් සිද්ධ වෙන බව පේනවා. ඔබට පුළුවන් අදම ඔබේ ඇනුම බාර දෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ආධාරයක් කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය කරන ඔබේ අනුමේ අවශ්‍ය කරන කොත්තු මිලදී ගන්න 19 වෙනිදාට ඒ නියම කරන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඔබට ඔබේ කොත්තුව ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාවට අද මැදිරියට පැමිණලා අපි සමග සාකච්ඡා කිරීම ගැන ප්‍රින්ස් ඔෆ් ලංකා සංවිධානයේ සෝසල දේවපුර සහ ප්‍රසන්න ආරච්චිලගේ ඔබ දෙපළට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශානිකා කලන්සූරියටත් අපි ස්තුතිවන්ත වෙනවා.
0: බොහොම ස්තුතියි රංජිත්.
2: Thank you very much. ස්තුතියි මේ අපිට මේ කාලය ලබා දුන්නට.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර ඉදිරිපත් කරයි.
1: ආවර්ජනා කියන්නේ අදින් ඇරඹෙන අලුත්ම විශේෂාංගය. ආවර්ජන නමින් මේ වගේ වැඩසටහන් පෙළක් නිර්මාණය කරන ලෙස හිතවත් ජගත්ජේ ඉදිරිසිංහ මහතා මගින් කළ ඉල්ලීම මා පිළිගත් ඉතාමත් කැමැත්තෙන්මයි. ආවර්ජන තුළින් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ අපේ දක්ෂ කලාකරුවන් පිළිබඳව. එය ගායකයෙක් හෝ ගායිකාවක් පිළිබඳව, ගීත රචකයෙක් හෝ ගීත රචිකාවයක් පිළිබඳව, සංගීතඥයෙක් පිළිබඳව, ඒ වගේම චිත්‍රපටවලට, ටෙලි නාට්‍යවලට හෝ වේදිකා නාට්‍යවලට සම්බන්ධ කලා ශිල්පී පිළිබඳව හෝ ශිල්පිනියක් ගැන හෝ වෙන්න පුළුවන්. වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී වඩාත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමටයි මම උත්සාහ කරන්නේ. වැඩසටහනේ තියෙන ඒකාකාරීත්වය බිඳීමට ඒ පුද්ගලයාට අදාළ ගීත, සාකච්ඡා කොටස්, දෙබස් ඛණ්ඩ වැනි දේවල් ඉදිරිපත් කිරීමත් වඩා උචිත බව මා විශ්වාස කරනවා. මා ඉදිරිපත් කරන දත්ත පිළිබඳව මනා වැටහීමක් මට වඩා ඔබට අනිවාර්යෙන්ම තිබිය හැකි. එවන් අවස්ථාවලදී, ඒ කියන්නේ සාවාද්‍ය තොරතුරක් මා වෙතින් ප්‍රකාශ වුණොත්, ඒ පිළිබඳව ඔබ මාව දැනුවත් කිරීම මම ඔබෙන් අපේක්ෂා කරනවා. මාගේ වැඩති පිළිබඳව මා නිවැරදි කිරීමත් සීලිම විවේචන ඉදිරිපත් කිරීමටත් ඔබට තියෙන අයිතියට මා ගරු කරනවා. එසේනම් මේ තේමාවාදනය රගත් ආවර්ජනා වැඩසටහන් ලක්මහිර පවන සාර සංග්‍රහයෙන් වරින් වර ඔබට ඉදිරිපත් කිරීමේ අරමුණෙන් අදට මම ඔබෙන් සමුගන්නම්. ඉදිරි දිනක

0: ஆவர்ஜனா கியானே அதின் அரம்பின அழுத்ம விசேஷாங்கய ஆவர்ஜன நமின் மே வகே வெடசட்டான் பிளக் நிர்மாணி கரன் லெச ஹிதவத்
1: ஆவர்ஜனா கியல அழுத் வெடசட்டானக் சாலிய முகத் ஹிதேன்னே ஆவர்ஜனா கேன
2: அத்திரம மே ரோஹன கருணாரத்னயன் கியன்னே மே மாத்தி கலாவட்டத் சங்கீத சேஸ்திரவேடத் சுவிசால சேவையக் கரப்பு மெல்பர்னில் ஜீவத்தின தக்ஷ கலாகருவேக் ඔහුගේ ඔහුගේ අතින් නිමවෙච්ච ගුවන්විදුලියන් තිබ්බ පහුගේ කාලේ අපේ ත්‍රිපිටකයේ සෙඩ් ගුවන්විදුලියේ දැන් අවුරුදු 30ක විතර මතකයේ ඉස්සරහට ගත්තොත් රෝහණ කරුණාරත්නයානන් තමයි ත්‍රිපිටකයේ සෙඩ් ගුවන්විදුලියේ සමස්ත මෙහෙවීම කළේ. ඉතින් ඒ රෝහණ කරුණාරත්නයානන් ලක්මිරත් සමග එකතු වීම ලක්මිරට ලැබපු ලොකුම ජයග්‍රහණයක් විතර සලකනවා. ඉතින් අපි ජගජේ ඉදිරිසිං අපේ සොයුරාට ස්තුතිවන්ත වෙනවා එවන් දක්ෂ කලාකරුවන් ලක්මීරට රැගෙනීම සම්බන්ධයෙන්. ඉතින් අපි සුභපතනවා අපේ රෝහණ සහෝදරයාට අපිත් සමග එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් අසන්නන්ට අලුත් පරිච්ඡේදයක් අලුත් පිටුවක් ලක්මීර තුලින් ඉස්සරහට අරන් යන්න පුළුවන්. මොකද ආවර්ජනා තුලින් ජීවිතේ මතක සටහන් ආවර්ජනය වීම, ජීවිතයේ කලාව සම්බන්ධ සිදුවීම් ආවර්ජනය වීම, කලාකරුවන්ගේ ජීවිත කතාව අපි නොදත් පැති ආවර්ජනය වීම, නිර්මාණය වීම කතාව තුළින්. ඉතින් මේ වගේ දේවල් විශාල ප්‍රමාණයක් අපට අපේ මතකයන් අලුත් කරන්න, අපේ මතකයන් නිවැරදි කරන්න, අපේ මතකයන් යළිත් මතකයන්ට අලුත් මතකයන් ඇතුල් කිරීම, මේ වගේ විවිධ දේවල් මේ වැඩසටහන් තුළින් සිද්ධ වෙනවා. ඉතින් අපි රෝහණ කරුණාරත්නයන්ට ස්තුතිවන්ත වෙනවා ලක්මිර සමග එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් අපි යමු

0: kadar salime kalbeye diye.
1: Ve mage mataka dikkene var. Mama Dayasiri Jayasekar mantrivaryat samaga සමුග සාකච්ඡාවක්නේ YouTube ඉන්ටර්විව් එකක් කළා මේ රජය බලයට පත් වෙච්ච මුල් කාල සීමාව තුලදී. එතකොට දයාසිරිගේ ලොකු උමනාවක් අපේක්ෂාවක් තිබ්බා විපක්ෂ නායකයාගේ චරිතයට පණ පොවන්න. ඉතින් ඒක අද දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේ මේ සුළු කාලයකට ඉස්සෙල්ලා දයාසිරි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල උද්ඝෝෂණයක් කළා. ඒකට දයාසිරිට විපක්ෂයේ සීලුව මන්ත්‍රීවරු විපක්ෂ නායකයා අසරණ කරලා ජයාසිරිත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ ඇතුළ උද්ඝෝෂණයක් කළා. ඉතින් ඇත්තරම මේකෙන් දය දිස් වෙනවා ශ්‍රී ලංකාවේ විපක්ෂයේ විපක්ෂ නායකවරු බහුතරයක් ජීවත් වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂය තුලත් ජනාධිපතිවරු බහුතරයක් ජීවත් වෙනවා. ඉතින් ඒක අද මේ අලුත් පාර්ලිමේන්තුවේ තුල අපි දකින සුලභ දර්ශනයක්. අද ලංකාවේ ජනාධිපතිවරයා ඉන්නවා, ජනාධිපතිවරයා වගේම ලාල්කාන්ත ජනාධිපතිවරයා, ඊළඟට අපේ බිමල් රත්නායක ජනාධිපතිවරයා, ඒත් එක්කම වසන්ත ජනාධිපතිවරයා, ඒ වගේ විවිධ ජනාධිපතිවරු ඉන්නවා ජනාධිපතිතුමාගේ බලතල අරගෙන ජීවත් වෙන. ඉතින් ඒක අද පැහැදිලිවම කවුරුත් දකින කවුරුත් දන්නේ ප්‍රසිද්ධ රහසක්. ජනාධිපතිවරයාට එක්ක කොන්ට්‍රෝල් නැද්ද? එහෙම නැත්නම් ඔවුන් ජනාධිපතිවරයාගේ තියෙන ඉවසීම අසීමිත ලෙස මිස්යූස් කරනවාද කියන එක සාමාන්‍යයෙන් දේශපාලනය ගැන යම්කිසි දැක්මක් දැනුවත් තියෙන ඕන කෙනෙකුට ස්වභාවයෙන්ම තේරෙනවා. මොකද දේශපාලනය තුළ ජීවත් වෙච්ච අපි, දේශපාලනය අපි උදේ හවා දකින අපි, දේශපාලනය සාමාන්‍යයෙන් සෑම රටකම මානව වර්ගයා මානව පුරවැසියන්ගේ ජීවිතවලට ඇතුල් වූ අංගයක් වන දේශපාලනය තුළ අපිට මේ දේශපාලනය තුළ සින සිදුවීම් යම්කිසි විදිහකටවත් උකා ගන්න හැකියාවක් නැත්තම් අපි සාමාන්‍ය ස්වභාවික මිනිස්සු වෙන්නේ නැහැ. අපි අස්වභාවික මිනිස්සු වෙන්න ඕනේ. ඒක නිසා අස්වභාවික මිනිස්සුත් ඉන්නවා. ඇත්තරම මේ අර අර වන්දිබට්ටිය කියනවා අපි මේ වහල්ලු කියන විවිධ නම් වලින් මේ මිනිස්සු හඳුන්වනවා. නමුත් මේක සිදු නොවිය යුත්තක්. ශ්‍රී ලංකාවේ අද පාර්ලිමේන්තුව එහෙම් පිටින් ගුබ්බෑමක් වුණා. පාර්ලිමේන්තුව එහෙම් පිටින් අර අපේ සංස්කෘතියන් තියෙනවනේ, විවිධ පාර්ලිමේන්තුවේ තුල ඇතිවන විවිධ කලකෝලාහල හැලහැප්පීම් නිසා පාර්ලිමේන්තුව නිකන් අර ජෝක් පිටියක්, එහෙම නැත්නම් තමන්ගේ පෞරුෂත්වයේ ආරුඩත්වය වැඩි කරගන්න ස්ථානයක් කරගන්න විවිධ පක්ෂ විවිධ කාලවලදී උපයෝග කරගත්තනේ. ඒක යලිත්වරක් ඔවුන් රිහර්සල් එකක් කරලා බැලුවා අද පාර්ලිමේන්තුව තුළ මේක සාර්ථක වෙනවද කියලා. නමුත් මේකට ඉඩ දිය යුතු නැහැ. මොකද අපි විවිධ රටවල තියෙනවා විවිධ කල්චර්. ඒ සිදුවීමත් එක්ක ඒ රටවල් විනාශ වෙලා ගියා. විශේෂයෙන් බංග්ලාදේශය, එහෙම නැත්නම් අපි ගත්තොත් පකිස්තානය, නේපාලය වගේ රටවල් විවිධ මේ කියන්නේ අපි දකින සාමාන්‍ය ස්වභාවික සිදුවීම් වලින් ඔබ්බට ගිහිල්ලා ඒක විකෘතියන් සාමාන්‍යකරණය වෙලා ඒ විකෘතිය සාමාන්‍ය රටේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කරලා ජීවත් වෙච්ච රටවල් කීපයක්. විශේෂයෙන් අපි නේපාලයයි බංග්ලාදේශය ගත්තොත් ඒක පැහැදිලිම ඒක තිබ්බා. මොකද අපි රටේ වෙච්ච අරගල සියලුම දේවල් සිද්ධ වුණේ එක එක සීමාවෙන් එහාට ඇවිල්ලා තමයි ඒක වුණේ. අපේ රට හැම වෙලාවෙම ප්‍රජාන්ත්‍රවාදයත් එක්ක තමයි මිනිස්සු ජීවත් වුණේ. ඒ සීමාවෙන් එහාදිත් ඒ ප්‍රජාන්ත්‍රවාදය අනවශ්‍ය ලෙස භාවිත කළේ නැහැ. අපේ අරගලයේ වුණත් ගිනිතිබීම් වගේ මහා පරිමාණ විදිහට ගියේ නැහැ. ඒකෙදි දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන සමාජිකව පාලනය කරලා ඒ මිනිස්සු එළියට අරන් ඇවිල්ලා ඒ රාජ්‍ය සිවිල් පරිපාලනයට බාර දීලා ඒ මිනිස්සු ගියා. නමුත් අද මේ පාර්ලිමේන්තුවේ වෙච්ච සිදුවීම මහා මං හිතන විදිහට මේ රජය බුද්ධිමත් රජයක්. ඔවුන් මේක විසඳිය යුතුයි කියලා මං හිතන. රංජිත් මොකද හිතන්නේ?
2: ඔව්, ඇත්තටම පුනරුද්ධ රජයේ පත් වෙනකොට සහ ඒ ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණය සහ ඔවුන් බුද්ධිමත් පුද්ගලයෝ, ඔවුන් ඒ වගේම බොහෝ විනීතව හැසිරෙන පුද්ගලයෝ කියලා අපි විශ්වාස කරා. එතකොට ඒ අනුව බලාපොරොත්තු වුණා පාර්ලිමේන්තුව තුළ වැදගත් පත්වන්නේ සාකච්ඡාවන් සිද්ධ වේවි කියලා. කියන්නේ ප්‍රතිපත්ති ගැන ආර්ථිකය ගොඩනැගීම ගැන සෞඛ්‍ය අධ්‍යාපනයේ මේ වගේ දේවල් වල විවිධ දෘෂ්ටි කෝණ වලින් විවිධ මානයන්ගෙන් කරන බුද්ධිමය සංවාදයක් වෙන ස්ථානයක් විදියට පාර්ලිමේන්තුව ගොඩනැගීවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව දවසින් දවසම නැති වෙලා ගියා. පාර්ලිමේන්තුව පරණති විච්ච ඉතාම ත්‍රාඩ ස්ථානයක්. ඒක ඒ විදියටමයි. මේ පාර්ලිමේන්තුවේ මේක මම ආණ්ඩු පක්ෂයට නෙමෙයි චෝදනා කරන්නේ, ඒක ඒ විදියටම පවත්වගෙන යන්න විරුද්ධ පක්ෂය ඉතාම දැඩිව උත්සාහ කරනවා. ඔවුන්ට අවශ්‍යයි හැම වෙලාවෙම විරුද්ධ පක්ෂයට අවශ්‍යයි හැම වෙලාවෙම පෙන්වන්න මේ රජය ආව කියලා කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. ඒක තියෙන විදියට එහෙමම පවතිනවා. කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. පාර්ලිමේන්තුවත් ඒ විදියමයි, අනිත් තැනුත් ඒ විදියමයි, බසුත් එහෙමයි, ඉස්කෝලත් එහෙමයි, ස්පිරිතාලත් එහෙමයි, හැම තැනම ඒ විදියටමයි. ඒක නිසා ඔයගොල්ලෝ අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ රජයට ඡන්දෙ දුන්නට ඒක වෙලා නැහැ කියලා මිනිස්සු අතරට මතයක් ගෙනියන්න අවශ්‍යතාවය නිසාවෙන් හැම දෙයක්ම පරණ විදියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුවේ එක ලක්ෂණයක් විදියට තමයි මම දකින්නේ මේ පාර්ලිමේන්තුව පරණ විදියටම කරගෙන යන එක. නමුත් ආණ්ඩු පක්ෂයට වගකීමක් තියෙනවා. එහෙම කරගෙන යන්න කරන උත්සාහය ඔවුන් දැනුවත් වෙන්න ඕනේ. ඔවුන් දැනුවත් වෙලා ඔය දැන් අපි පාරේ ගමන් කරනකොට කවුරු හරි වැදගත් නොවන පුජ්‍යලයක් ඇවිල්ලා අපිට පරුෂ වචනයෙන් කෑ ගැහුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි කරන්නේ ඇහුණ නැතු වගේ ගමන් කරන එක. උත් එක ඒ විදිහට රණ්ඩුවට යන එක නෙමෙයි. පාර්ලිමේන්තුව තියෙන්නේ රණ්ඩු කරන තැනක් නෙමෙයි. පාර්ලිමේන්තුව තියෙන්නේ බුද්ධිමය සංවාදවලට ඉඩ තියෙන තැනක්. එතකොට විරුද්ධ පක්ෂයේ මේ උපක්‍රමයට අහුවීම ගැන කණගාටු විශාලිය.
1: ඔව් ඇත්තරම ඒක ඒ වගේම අද ශ්‍රී ලංකාවේ බොහොම ලස්සන දෙයක් සිද්ධ වුණා. ශ්‍රී ලංකාවේ පාලකයෝ විවිධ විදිහට තීරණයක සූදානම් නැතරම ලේසියෙන්ම ශ්‍රී රාජ්‍යයන් කිසියම් වූ විදිහකට අවුස්සවලා රටේ පාලනය ගෙන යන අපි ඒකට කියනවා ඩිවයිඩ් ඇන් රූල් පොලිසි කියලා. මැකේවෙලිගේ ඩිවයිඩ් ඇන් රූල් පොලිසි කියලා තමයි සාමාන්‍යයෙන් ඔකට කියන්නේ. ඕක JR උත් බොහොම ලස්සනට කළා. විවිධ මිනිස්සු දෙමළ සිංහල මුස්ලිම් මිනිස්සු අතර ආරවුල් කෝලහල ඇති කරලා විවිධ විදිහට ඔවුන්ගේ බලය ස්ථාවර කර ගැනීම ව්‍යාපෘති ගෙනිච්චා. ඒකට වර්තමානයේ පාවිච්චි කරපු ලොකුම ටූල් එක විදිහට අපි ඥානසාර හිමි භාවිතා කරුවා කියලා අපි කවුරුත් දන්නවා. ඥානසාර හිමි තමයි ඔය සියලුම අවස්ථාව රාජපක්ෂ පාලනයේ තුල ඔය ජාතිවාදය වැවිස්සීම සඳහා භාවිතා කරපු එකම ටූල් එක විදිහට තමයි ඥානසාර හිමි පාවිච්චි කළේ. ඉතින් ඥානසාර හිමි මේ බලය අයුතු ලෙස පාවිච්චි කරගෙන එතුමාගේ පුද්ගලික ප්‍රොජෙක්ට් සියල්ලම කළා. ඔහු සුඛ විහරණ ජීවිතයක් ගත කළා. ඔහු ආණ්ඩුවේ ප්‍රාඩෝ පාවිච්චි කළා, V8 පාවිච්චි කළා, දිගවල් බලින් අත්පත් කරගත්තා, විවිධ විදිහට සල්ලි හෙව්වා කියලා කටකතා තියෙනවා. විවිධ දේවල් සිද්ධ වුණා. ඉතින් අද මේ ඥානසාර හිමිට ජාතිවාදය සාමය සංහිඳියාව කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව පැවරලා තියෙන නඩුවක් තිබ්බා. ඒ නඩුවෙන් වැරදිකාරය වුණා. ඊට පස්සේ එතුමාවට අද ඒක ස්ථිර කරලා තිබ්බා මහාධිකරණයෙන්. ඒ අවුරුදු 4ක ඔහු අවුරුදු 6ක් නේද? අවුරුදු 6ක.
2: අවුරුදු 4ක
1: ස්ථිර. 4ක සිරදඬුවම යලිත් ස්ථිර කරලා තිබ්බා. ඒක මම හිතනවා ජාතික සමගිය. මොකද ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ජාතීන් දෙකයි ඉන්නේ. භාෂා දෙකයි. ජාතින් වර්ග 3-4ක් තිබ්බට භාෂා දෙකයි තියෙන්නේ. මේ රටේ යලිත් වරක් ජාතිවාදී ආගම්වාදී කෝලාහල ඇති කරලා රටේ ජනතාව බෙදා වෙන් කරලා පාලකයන්ට අවශ්‍ය ලෙස මේ රට සුඛි තමන්ට සුඛිත මුදිත ලෙස ජීවත් වීමේ පරිසරයක් නිර්මාණය කරන්න තියෙන අවස්ථාවන් රටේ තියෙන මේ ඇත්තරම අපි කියනවා මේ ත්‍රිපුද්ගලක මේ කණු කියලා මේ අධිකරණයේ ව්‍යවස්ථාව ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය මේ අධිකරණය විසින් ඒක අහුරු ඒ ගැන අපි ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒ ගරු විනිශ්චයකාරතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මන්ද එක තැනකින් ගිලිහිච්ච බලය අනික් තනින් යලිත් ස්ථාපිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය ගන්නා මේ සුවිශාල මහන්සිය ජාතික සමගිය අගය කරන ඒකීය ශ්‍රී ලංකාවක් අගය කරන දෙමළ සිංහල මුස්ලිම් බර්ග ඇතුළු අපි සියලුම දෙනාම බොහොම ආදරෙන් පිළිගන්න දෙයක්. මොකද ඥානසාර හිමිට රටේ නීතියේ ආධිපත්‍ය සහ නීතියේ විධානය පැතිරීමේ බලය නැහැ. ඥානසාර මං හිමි කියලා කතා කරන්නේ එතුමාට. ඔහු බුද්ධ චීවරය පාවිච්චි කරගෙන සමස්ත විදිහටම මේ රටේ අර හනුමගේ කාර්තව්‍ය කළා. සිංහල මුස්ලිම් දෙමළ ඔහුට අවශ්‍ය හැම කෙනෙක් අතරෙම ආරවුල් ඇති කරලා, රටේ අසමගිය ඇති කරලා, රටේ ජනතාව අතර නොසන්සුන්තාවය නිර්මාණය කරලා, පාලකයන්ට අවශ්‍ය සුඛිත මුදිත රටක් ස්ථාවර කිරීමේ ගෞරවනීය වකීම ඉෂ්ට කරපු හිමි කෙනෙක් විදිහට ඥානසාර එතුමා මේ ඉතිහාසයට එකතු වෙනවා. එතුමාට හම්බෙච්ච දඩුවම සම්බන්ධයෙන් මං හිතනවා ගෞරවනීය මාධ්‍යයක් විදිහට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අපි මං හිතනවා අගය කර යුතුයි. එහෙම නේද?
2: අධිකරණය ඇත්තටම අපක්ෂපාතීව කටයුතු කරන්න ඕනේ. නමුත් කනගාටුට කාරණයක් තියෙන්නේ මේ සිද්ධි සිදුවෙලා බොහෝ කාලයකට පස්සේ. මේක 2014 වගේ මගේ මතකයේ තියෙන්නේ. ඒ වගේ කාලයක සිදුවෙච්ච සිදුවීමකට දඬුවම් ලැබෙන්නේ බොහොම කාලයකට පස්සේ.
1: ඔව්, ඒක නම් මහ බරපතල අපරාධයක්.
2: මේ මේ ප්‍රමාදය තුලින් අර ඒ කරපු අපරාධේ කරපු වැරද්ද ජනතාවට මතු වෙන්නේ නැහැ, ස්මතු වෙන්නේ නැහැ. වැරද්දක් කරලා අවුරුදු 2-3ක් ඇතුළත දඬුවම ලැබුණා නම් ජනතාවට මේක බොහොම මතක තියෙනවා. දැන් සමහර වෙලාවට විරුද්ධ පක්ෂ උත්සාහ කරයි මේ පුනරුද රාජ්‍යය බුද්ධාගමට කෙනෙහිලිකම් කරනෝ, හාමුදුරුවරු උසාවියවනෝ වගේ කොංගොලින් මේ මේ නඩු තීන්දුව අල්ල ගන්න උත්සාහ කරයි. නඩු තීන්දුව කියන්නේ අධිකරණයේ කටයුත්තක්, ආණ්ඩුවේ කටයුත්තක් නෙමෙයි. ආණ්ඩුවට වෙනම රාජකාරියක් තියෙනවා, අධිකරණයට වෙනම කටයුත්තක් තියෙනවා. සාලිය කිව්වා වගේ විධායකයට, ව්‍යවස්ථාදායකයට වෙනම කටයුතු, අධිකරණයට ඊට වඩා පරිබාහිර වූ වෙන කටයුතු තමයි තියෙන්නේ. මේ කාරණා තුන වෙන බෙදා කරලා තින්නේ සන්තුලනය වෙන විදියට, තුලනය සහ සන්තුලනය. ඉතින් ඥානසාර හාමුදුරුවන්ට මේ දීපු දඬුවමේ වැදගත්කම වෙන්නේ එහුගේ ක්‍රියාකලාපය රටේ ජාතික සමගියට ඉතාම බරපතල විදියට තර්ජනයක් එල්ල වෙච්ච නිසා. අපි දන්නවා ඒ සිදුවීමත් එක්ක මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයකට ගෙවල් දොරවල් ගිනි තියලා අලාභහානි වුණා. ප්‍රකට කියමන අබසරණයි කියන එක ඒ දවස්වල නිරන්තරයෙන්ම අපිට ඇහුණ කතාවක්. ලංකාවේ අධිකරණයට මේ තරම් මේ කටයුතු ප්‍රමාද වෙන්න පහුගිය කාලය තුල අධිකරණයට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලපෑම තිබුණා කියන සැකය දැන් අපිට ඉස්මතු වෙනවා. මොකද මේ දවස්වල අධිකරණ ක්‍රියාවලිය ටිකක් හොඳට සිද්ධ වෙනවා. ඉදිරියට පාඩමක් තමයි මෙතනින් අපිට ගන්න ඕන. ඒ වගේම පොඩි තාක්ෂණික කාරණයක් තියෙන සාලිය, මට නිරන්තරයෙන්ම පැන නගින ප්‍රශ්නයක් තමයි හිරගෙදරට සිරකරුවෙක් ගියාම තරාතිර මොකක් වුණත් හිරගෙදර තියෙන නිල ඇඳුමක් අපි ජම්පරය කියලා කියන්නේ, ඕක අඳින්න ඕනේ. ඒතකොට හාමුදුරුවනුත් ඒක අඳින්න ඕනද?
1: පැහැදිලිවම ජානසාර හිමි එක කළා. එතුමාගේ චීවරය ගලවලා බාර දීලා ජම්පරය අඳා.
2: එතකොට බෞද්ධ චාරිත්‍රවල එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ තියෙනවා සිවුර සහ අඳනය නැතුව දවස් කීපයක් හිටියන් පස්සේ ඔහුගේ මේ බෞද්ධ භික්ෂු භාවය අහෝසි වෙනවා කියලා. එතකොට ඥානසාර හාමුදුරන්ට සිරඳඩුවමත් එක්ක භික්ෂු භාවය අහෝසි වෙන්න ඕන.
1: අහෝසි විය යුතුයි. නමුත් ඒක ඉතින් අර බලයේ තියෙන මිනිස්සුන්ට එක නීතියක්, බලේ නැති මිනිස්සුන්ට එක මිනිස්සක්. අර අපේ කවුද රාජංගනේ හාමුදුරුවන්ට එක නීතියක් වගේම තමයි. ඉතින් රාජංගනේ ඒ මිනිස්සුන්ට ඉතින් මං හිතනවා ඒක ක්‍රැක්කයක් තමයි. නමුත් කිසියම් සමාජ කටයුත්තක් කළා මේ අපේ රාජංගනේ හිමි. නමුත් පැහැදිලිවම ඉතින් පිස්සන්ට උරුම තැන යා යුතුයි. කවුරුණත් අපි කැමතුණා අකමැතුණා රාජංගනේ හිමි සම්බන්ධයෙන්ුත් මගේ පැහැදිලි හැඟීමක් නැහැ. ඔවුන් කුමන සමාජ සත්කාරයක් කළත් භාෂාව කියන එක භාවිත කළ යුතු තැන් තියෙනවා, ආකාර තියෙනවා. මේ චීවරය දරාගෙන බුදුන්ගේ, අපි දන්නවා බුදුන්ගේ දර්ශනය කියන්නේ ඇත්තරම සාමකාමිත්වය සහ සහජීවනය ඇතුළු විවිධ සංකල්පවලින් පදනම් වෙච්ච මේ බුද්ධ දර්ශනයට අපහාස වෙන ආකාරයෙන් කවුරු කටයුතු කරනවා නම් අපිට හිතවත් තුන නොවුණා. ඔහු අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉතින් රාජංගනේ හිමිටත් සිද්ධ වුණා මේ සමුගන්න නේද?
2: ආගමික නායකයෙක් වුණාම ආගමික කටයුරෙක් වුණාම ආගමක ප්‍රචාරය කරනක මොන ආගමක වුණා බුද්ධ ආගමේ වුණත් මොන ආගමේ වුණත් ඔහුට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේදී මතක තියාගන්න ඕනේ මේ ඔවුන් කරන කියන දේවල් මේ ලංකාව ඇතුළට විතරක් සීමා වෙන්නේ නැහැ. ලංකාවෙන් පිටට ගමන් කරනවා ලෝකයේ හැම රටකටම. අද තාක්ෂණය බොහොම දියුණුයි. කරන කියන දේවල් ලෝකයේ ඒ තප්පරෙන්ම ලෝකයේ තියෙන හැම තැනටම දකින්න පුළුවන්. ඉතින් රාජංගයේ හාමුදුරුවන්ගේ වචන භාවිතය, අසභ්‍ය වචන කතා කිරීම ඒක ඒ සිවුරට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඥානසාර හාමුදුරුවන්ගෙත් ඒ වචන භාවිතා කරලා ජාතිවාදී කෝලහල අවුලවන්න කරන උත්සාහයේ සිවුරට ගැලපෙන්නේ නැහැ. හාමුදුරුවරුන්ට නිශ්චිතව වූ කටයුත්තක් තියෙනවා බෞද්ධ ශාසනයේ. අපි ඇත්තටම ලක්මිහිර විදියට ඒ ඔවුන් ඒ විදියට කටයුතු කරන බොහෝ භික්ෂූන්ට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් සලකන්න කැමතියි. ඔවුන් ඇත්තටම ඔවුන් නිහඬව ඒ සේවය කරන බොහෝ භික්ෂූන් ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඇත්තටම ඔවුන්ටත් කරන අකටයුත්තක් තමයි මේ වගේ ස්වල්ප ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් කරන කටයුත්ත. ඔවුන් කරන කටයුත්තෙන් හැල්ලුවට ලක් වෙන්නේ බුද්ධාගම. එතකොට අපිටත් ලැජ්ජ හිතෙනවා අපිට බෞද්ධයෝ කියලා කියන්න.
1: ඔව් නේද? ඉතින් ඇත්තරම මේ ශ්‍රී ලංකාවේ තේරවාදී බුද්ධාගම ශ්‍රී ලංකාවටම උරුම සංස්කෘතිය උපසංස්කෘතියකින් තමයි මේ බුද්ධ දර්ශනය පෝෂණය වෙන්නේ. මේ බුද්ධ දර්ශනයේ විකාශනය ගැන කතා කළොත් ඇත්තරම ඒ විකාශනය මහින්දගේ ආගමනයත් එක්ක මේ බුද්ධ ශ්‍රී ලංකාවේ තේරවාදී බුද්ධාගම විවිධ විදිහටම මේ මම මේ වචනේ භාවිතා කළොත් මං හිතනවා වැරදි ගොඩක් කට්ටිය මට බණි මේක පාදර කරන්නට ලක් වුණා. ඒ කියන්නේ මේ අපි මේක මේ රෙජිමයක් හැදුවා. මේ රාජ්‍යයට පක්ෂපාත රෙජිමයක්, භික්ෂු රෙජිමයක්. මේ රෙජිමය විසින් සමස්ත භික්ෂු සංස්ථාවම ආක්‍රමණය කළා. ඔවුන්ගේ අණ පනත් ඔවුන්ගේ තීන්දු තීරණවලට ඔවුන් අනුමත වුන් නැත්තම් මට මතකයි එක සැරයක් ඥානසාර කුණුහරපෙන් එක හාමුදුරු කෙනෙකුට බයිනවා තොපිට ගහනවා, තොපි එනවා, තොපේ ගෙවල් තොපේ පන්සල් වලට එනවා, කුඩු කරනවා, විවිධ දේවල් කියලා ඒ තග දාගෙන ජීවත් වෙච්ච මේ සංස්ථාවක් නිර්මාණය කළ මේ රාජපක්ෂ රෙජිමය. මේක ඇත්තරම මේ බෞද්ධ සාහිත්‍ය තුල ලිවිය යුතු දෙයක් තමයි. මේ බුද්ධාගම මේ විදිහට අපහරණය කළ බුද්ධ දර්ශනය මේ විදියට විනාශ කරපු පාලකෙක් විදියට මේ මහින්ද රාජපක්ෂ කියන චරිතය ඉතිහාසෙට ගන්න ඕනේ. මොකද මහින්ද රාජපක්ෂ කියන චරිතය නිරන්තරයෙන් මේ Hindu ඇදහිලි විශ්වාස පදරම් කරගෙන, මිත්‍යාව පදරම් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්. ඔහුගේ අතේ තියෙනවා අර මොකද්ද එකක් මිරික මිරික මිරික වශීබෝලේ කියලා. ඔහු කිසිම වෙලාවකට මේ බුද්ධ දර්ශනයේ තියෙන බුද්ධ දර්ශනයේ තියෙන අංග ලක්ෂණ, බුද්ධ දර්ශනයේ තියෙන චාර ධර්ම කිසිම දෙයක් පිළිගත්තේ නැහැ. ඔහු නමුත් මේ බෞද්ධ සංස්ථාව මේ වගේ මැර සංස්ථාවක් බුදුන්ගේ සිවුර දාගත්ත මේ මැර සංස්ථාවක් නිර්මාණය කරලා මේක විනාශ කරන්න ඔහු කටයුතු කළා. ඒක තුලින් මං හිතන විදිහේ මහින්ද රාජපක්ෂ කියන්නේ බුද්ධ ආගම රැක ගන්න ආපු මිනිස්සෙක් කියලා මම කවදාකවත් කියන්නේ. මහින්ද බුද්ධ දර්ශනය, බුදු දහම, ඒ කියන්නේ ලංකාවට තියෙන උපසංස්කෘතියක් නිර්මාණය වෙච්ච බුද්ධ සංස්කෘතියක් මේක විනාශ කරපු මිනිස්සෙක් විදිහට සලකනවා කියන සලකනවා නම් මං හිතනවා ඒක ලංකාවේ මිනිස්සු කරන ලොකු දෙයක්.
3: ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
4: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
3: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6

0: අපිට සමහර දවස් තියෙනවා මේ හැමදේම වරදිනවා. වරදින දවස් තියෙනවා. ලංකාවේ ක්‍රිකට් වලටත් ඒ වගේ පහු ගිය සතියේ අපි කතා කරා ක්‍රිකට් ගැන ආඩම්බරයෙන් මේ සතියේ ක්‍රිකට් වලට වැරදුනා හොඳටම වැරදුනා. අපේ පිරිමි කණ්ඩායම බටහිර කොන්ද ඉන්දිය කොදව තමක පුහුණු තරගයක් පැවැත්වුණා. දිනන්න බොහොම දෙවෙනි ඉනිමේ දිනන්න බොහොම පොඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න තිබුණේ. නමුත් ඒ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න බැරුව දැවි ගිහිල්ලා පරාද වුණා. ඒ වගේම අපේ කාන්තා කණ්ඩායම බටහිර ඉන්දිය කොදව කාන්තා කණ්ඩායමට පරාද වුණා. ඒක නිසා ලෝක සුරතාවේ ඉදිරි ගමන පිළිබඳව තිබිච්ච බලාපොරොත්තු බොහෝ දුරට අඩු වෙලා ගියා. ඊළඟට අපේ ඒ කණ්ඩායම ඉන්දියානු ඒ කණ්ඩායමත් සමග තුන්කොන් සටනේ අවසාන තරගයට ඉදිරිපත් වෙලා ඉන්දියාව ඒ කණ්ඩායම ඉතා විශාල ලකුණු පුවරක් නිර්මාණය කරා ලංකාවේ ඒ කණ්ඩායමට ලබා ගන්න යන්න බැරි වුණා. අර ගිය සතියත් මම කතා කරපු අර යවුන් ක්‍රීඩකයා ඉන්දියාවේ ඔහු ඉතාම විශාල ලකුණු ප්‍රමාණයක් අරගෙන අපි පරාද කරා.
1: සූර්යවංශ
0: හරියට ඔහුගේ නම මුල
1: සූර්යවංශ
0: තමයි මුල නමක් කියනවා. ඒක පොඩ්ඩක් වට හරියටම කියවෙන්නේ. ඔහු විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. ඉත කුඩාම 96ක් ලබා ගත්තා.
1: ඕවර් 11දී 50ක සීමාව පැන්නා. ඒක ලෝක වර්තාවක්. ඊට පස්සේ ඔහු 96දී මම හිතන්නේ බොහොම ඉක්මන් ඉනුමක්. ඒකෙදි ඔහු ඒ දවා දාන්න ශ්‍රී ලංකන් ක්‍රීඩකව සමත් වුණා.
0: ඔව්. ඉතින් ඒකට අපි ඔක්කොම දැන් හැම තරගයක්ම පරාද වුණා. ඒක එක තරගයක්වත් අපිට දිනන්න බැරි වුණා. ඒ අතරදී තව ක්‍රීඩා තරඟ ඔක්කොම පරාදයි. ඕස්ට්‍රේලියාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා පාපන්දු කණ්ඩායම. ඔවුනුත් ඔවුන්ගේ අවසාන තරඟයේ පරාජයට පත් වුණා අනපේක්ෂිත විදියට. ඉතින් හැමදේම එහෙම දවස් එනවා ක්‍රීඩාවලදී. අපේ ගොනිදිලිත් එහෙමයි. අපිට පොඩ්ඩක් අද අපල දවසක් මේ ප්‍රවෘත්ති ප්‍රකාශයත් අපිට අද ඉදිරිපත් කරගන්න බැරුණා. සනනි සමා වෙන්න අපේ අර දේශීය ප්‍රවෘත්ති ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ඉතින් රොෂාන්ට පොඩ්ඩක් අපල දවසක් අද. ඉතින් ඒක නිසා මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරගන්න බැරුණා. ඉතින් එහෙම දවස් එනවා. ඉතින් එහෙම දවස් ආවම ඒ ගැන ඉතින් වැඩි හිතන්න නරකයි. එහෙම නේද සාලි? හිතන්න නැතුව මේ
1: ඉතින් මෙහෙමයි. අර අපි මේක අපේ ගුවන්විදුලිය. ඉතින් ඇත්තරම මේ ගුවන්විදුලිය ගැන කතා කරනකොට අපේ පැතුම් තිලක සිරිස උරායේ ගුවන්විදුලියත් කතා කරන්න ඕනේ. ඒක සවුන්දා තියෙන්නේ සවුන්දා 8:10 වෙනකන් ස්වර්ණ FM. ඊට පස්සේ අපි සවුන්දා අඟහරුවාද අපි. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඒත් එක්ක මණික් ගුවන්විදුලි සියලුම දේවල් එකතු වෙලා අපිට යමක් අපි ගන්නවාට වඩා යමක් දෙන්න අපි ඉන්නේ. හැමදාම ඉතින් අපි රංජිත් විශාල විදිහට මහන්සි වෙනවා. රංජිත් විවිධ වැඩසටහන් හදාගෙන ඉනවා. මේ හදාගෙන ඇවිල්ලා මේ සියලුම දේවල් වලින් අපි ඔක්කොම ඔයාලා අපි ඔක්කොම එකතු වෙලා එක කතාවක් සාකච්ඡාවක් කරලා අපි මානසිකව කායිකව අපි හිතින් ගතින් සතුරු වෙලා අපි යන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අපිට රෝහණ කරුණ රත්නත් එකතු වුණා. ඉතින් අපි සතුරු වෙනවා. අපේ ගොනුදුලි ඉදිරි ගමන බොහොම සාර්ථක වෙයි. ඉතින් ඔයාලට තවත් ලස්සන වැඩසටහන් ගොඩනක් අසන්නට ලැබෙවි. ඉතින් අපි ඊළඟ සතියේ ඉතින් අද වෙච්ච අඩුපාඩු සියල්ලම මගහරවගෙන ඊළඟ සතියේ බොහොම ලස්සන වැඩසටහනක් විකාශනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
0: කොහොමත් අපි ඉතින් හෙට දවස හොඳ වේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අසන්නට ඒ වගේම පොඩ්ඩක් ආරාධනා කරන්න කැමතියි. ඔබට යම්කිසි පණිවිඩයක් අපිට දෙන්න තියෙනවා නම් මේ වැඩසටහන ප්‍රචාරණය වෙන අවස්ථාවේදීම පුළුවන් අපව අපිට මැසේජ් එකක් SMS පණිවිඩයක් එවන්න 0646827888 අපසරයක් කියන්න 0646827888 කෙටි පණිවිඩයක් එවන්න. එතකොට අපිට පුළුවන් ඒ වෙලාවෙම ඔබගේ පණිවිඩයට ප්‍රතිචාර දක්වන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් වැඩසටහන් වලින් අපත් සමග එකතු වෙන්න. ඔබට මොනවා හරි අදහසක් තියෙනවා නම් ලක්මීරත් සමග එකතු වෙලා වැඩසටහනක් කරන්න පුළුවන් කියලා මේ අපත් සමග එකතු වෙන්න. එකතු වෙලා ඉවරලා අපිට පුළුවන් ඒ වැඩසටහන් ප්‍රචාරය කරගෙන ඉදිරියට ගමන් කරන්න.
1: ඔව්, පැහැදිලිවම. ඉතින් අපි තව ගිතිකට යමු නේද?

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: ලක්මිහිරට මවබිමේ ලක්මිහිරට මවබිමේ
2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් බදාදා දින සිට 30 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානියා පවසනවා. එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කරනවාදයිද දූත මණ්ඩල ප්‍රධානියා ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය වැඩසටහන යටතේ 5 වන සහ 6 වන සමාලෝචනයන්ට අදාළව විධායක මණ්ඩලයේ අනුමැතිය පසුගියදාහි මිබුණා. මුල් ආරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 2.91ක ණය මුදලින් මේ දක්වා ඩොලර් බිලියන 2.4ක ණය මුදලක් නිදහස් කර තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල ලබා දී ඇති ඉලක්කවලට අනුව නිල සංචිත අපේක්ෂා කළ පරිදි ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කර නැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කලකට පසු මාධ්‍ය හමුවක් හඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
3: මූල්‍ය අරමුදල ඉලක්කනුව දළ නිල විදේශ සංචිත පැවතිය යුතුයි ඇමරිකානු ඩොලර් බිලියන 9.27. නමුත් අපිට තාම හතක්වත් සපුරගන්න පුළුවන්කම ලැබිලා නැහැ. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අවසන් වෙනවා ලබන වර්ෂයේ මාර්තු මාසේ 20 වෙනිදාට. ඒ අවසන් වෙන අවස්ථාව වන විට ඔවුන් දක්වලා තියෙනවා රට සතු දළ ජාත්‍යන්තර මූල්‍ය සංචිතය වර්ධනය වෙන්න ඕනේ ඇමරිකානු ඩොලර් මිලියන 12.97. හතකුත් නැති තත්වය තුළ ඉදිරි වර්ෂය තුළදී ඒ 13 දක්වා ගමන් කරවන්නේ කෙසේද කියන බරපතල අර්බුදය තියෙනවා.
2: මේ අතර ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයේ අරමුණ ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කළේ ආනයන සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින් විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම එහි අරමුණ බවයි. ඇතැම් පාර්ශ්ව ව්‍යාජ ලෙස සමාගම් ලියාපදිංචි කරමින් ආනයන අපනයන ක්‍රියාවලියට මුවා වී විදේශ විනිමය රටින් පිටතට යැවීමට කටයුතු කර ඇති ආකාරය පසුගියදා පාර්ලිමේන්තුවේ දිදානාවරණය වූ බව ඔහු පෙන්වා දුන්නා. නව ගැසට් නිවේදනය යටතේ ආනයනකරුවන්ගේ ලිපිනය ගිණුම් අංකය ආනයනය කරන භාණ්ඩ ගෙවීම් සහ කරන මුදල් ඒකකයේ ඇතුළත්

0: සියල තොරතුරු විධිමත්ව ලබා ගත යුතුයි. සෑම බැංකුවක් මගින්ම එක් එක් ගනුදෙනු වෙනුවෙන් වෙනම අංකයක් පවත්වාගෙන යා යුතු බවද මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මැද පෙරදිග ගැටුම් වලට විරාමයක් ලැබීමත් සමග ලෝක වෙළඳපොලේ මොරතෙල් මිල පහළ යාමක් සමග දේශීය ඉන්ධන මිල ගණන් පහත හෙළන ලෙස පාර්ශ්ව රැසකින් රජයට ඉල්ලීම් ඉදිරිපත් වනවා. කාජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ මේ මොහොතේ ඉක්මනින් මිල අඩු කිරීමට හැකියාවක් නැති බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවියද පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේ මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල තවදුරටත් නොවෙනස්ව පැවතුනොත් ලබන අගෝස්තු සැප්තැම්බර් මාසවල විට එහි සහනය ජනතාව වෙත ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. නමුත් විපක්ෂයේ චෝදනා කරන්නේ ආණ්ඩුව ජනතාවට සහන නොදී හෘද සාක්ෂියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් හා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් මෙලෙස අදහස් පළ කළා.
1: කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳපොලේ තියෙන්නේ. එතකොට තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කළා තමා තෙල් ගත්තේ. මේ මුදලට අපි තෙල් විකුණන්නේ ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා තමයි මේ 400 ගානකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගානක් විය යුතුයි. තෙල් වල මිල අඩු වෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ.
2: අගමැතිතුමියට දැන් ටිල්වින් ලේකම්තුමා කියන දේවල් පේන්නේ නැහැ. ජනතාවගේ අමාරුව දැනෙන්නේ නැහැ. වැඩි කරනකොට කිසිම සාධාරණ හේතුවක් නැතුව අඩු ගණන් වලට ගෙන අපිව වැඩි කරා. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල බැහැලා තියෙනවා. දැන් අපි ආනකොට කියනවා නෑ අපි දැන් මේ ගණන්ලා තියෙන වැඩි ගණන් වලට ඒක වැඩි කරන්න බෑයි කියලා. දැන් ජනාධිපතිතුමායි විජිත හේරත් ඇමතිවරයායි කිව්වනේ අපිට මාස 3කට ඩීසල් පෙට්‍රල් තියෙනවා කියලා මාර්තු මාසේ. එහෙම තියෙනවා නම් ඇයි මාර්තු මාසේ ඇතුලේ 4 බාරක් වැඩි කරේ? තෙල් නැවක්වත් ගේන්නේ නැත්. ඒද අපි කියනවා ආණ්ඩුවනි මේක මේ හර්ධ සාහසියට එකඟව වැඩ කරන ආණ්ඩුවක් නෙමෙයි. මේක තක්කඩි ආණ්ඩුව. දැන් අපි දැක්ක පකිස්තානයේ රුපියල් 67කින් අඩු කරලා තියෙනවා. ඉන්දියාවත් විශාල ප්‍රමාණයකින් අපිටත් පුළුවන් රුපියල් 100කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන්න.
3: අපි හිතනවා ඉදිරි මාස 1 2 ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමාලා දන්නවා අපි තෙල් ගන්නේ කඩේට ගිහලා බඩුවක් ගන්න වගේ නෙමෙයි. කලින් ටෙන්ඩර් කරලා ගන්න. ඒ ටෙන්ඩර් වලට අනුව එන ඒවායි අනිවාර්ය වශයෙන් මේ මිලටම ගන්න වෙනවා. නමුත් අනිවාර්යම වශයෙන් අපි හිතනවා අගෝස්තු මාසය සැප්තැම්බර් මාසය වෙනකොට මේ තත්ත්වයේ තිබුණොත් අනිවාර්යම ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මොකද ඒක ජනතාවට පමණක් නෙමෙයි රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.
0: පසුගිය මහ කන්නේ නෙලාගත් වී වලට සාධාරණ මිලක් නොමැති බව පවසමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් මේ වන විට විරෝධතා ආරම්භ කර තිබෙනවා. ගොවීන් චෝදනා කරන්නේ වී අලවි මණ්ඩලයේ ගබඩා වසදම ඇති බවින් මහා පරිමාණ මුල් හිමියන් ඉතා අඩු මුදලකට තමන්ගේ වී මිලදී ගැනීමට කටයුතු කරන බවයි. එබැවින් ආණ්ඩුව පොරොන්දු පරිදි වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන ලෙස ගොවීන් ඉල්ලීම් කරනවා. එහෙත් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ යල කන්නේ අස්වනු තවමත් නිලීම පටන්ගෙන නොමැති බැවින් වී අලවි මණ්ඩලයේ ගබඩා වසදම ඇති බවයි. මේ මොහොතේ ගොවීන් සතුව වී නොමැති බවත් වී ඇත්තේ ව්‍යාපාරිකයන් සතුව බවත් ඔහු කියා සිටියා. ගොවීන් තම අස්වනු මිලදී ගන්නා ලෙස බල කරමින් පසුගියදා පොළොන්නරුවේ මෙලෙස විරෝධතාවයක නිරත වුණා.
4: අපි මාධ්‍ය සාකච්ඡා රාශියක් තියලා ආණ්ඩුවට බලපෑමක් කරා. අපිට දෙන්න වී වලට මිලක් ගබඩා ටික අරින්න පොටා ටික අරලා අපේ වී ටික මිලදී ගන්න කියන ඒ ආයතනාව අපි ආණ්ඩුවට කිව්වා. ආණ්ඩුව එක දෙයකටවත් ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව අපි ආණ්ඩුවට කියන්නේ දෙයනේ කියලා වී මිල වී කිලෝ එක 140ක්වත් කරපන්.
5: අපිට ගබඩා අරලා දෙන්න ඕනේ නැත්තම් ගබඩා අරී නැත්තම් මොල්ලු මේකේ මේ වී ගන්නෙ නැහැ. කරුණාකරලා අපි සාකච්ඡා කරන එකයි හැකියක්මනේ. ගබඩා ටික විවෘත කරලා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන වී ටික අරගෙන මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නේ මැදි ඉරාකරණය කරන්න ආණ්ඩුවට මැදිහත් වෙනන්න කියලා ඉල්ලීමක් කරන්න තමයි අද මේ ගොවි ජනතාවත් එක්ක පාරට බැස්සේ.
0: ගොවි උද්ඝෝෂණ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.
6: මෙහෙමයි නිසි ප්‍රතිපත්තියක් රජයට තියෙනවා. තන ඇති වෙලා තියෙන්නේ වෙන තත්ත්වයක්. ඒ කියන්නේ රට පුරා කොහෙවත් නැති තත්ත්වයක් නේ එතන තියෙන්නේ. නිසි ප්‍රතිපත්තියක් නැත්නම් අනිත් තැන් වලත් ප්‍රශ්න මතුවෙන්න ඕනනේ. අනිත් තැන් වල මතුවෙලා නැහැ. ඒක පොළොන්නරුවේ යම් ප්‍රදේශයක තමයි මේ තත්ත්වේ තියෙන්නේ. මේක මෙහෙමයි. වී අලවි මණ්ඩලය අපි රජය කියලා කියමුකෝ. වී අලවි මණ්ඩලය වී මිලදී ගන්න ගොයන් කපන කාලෙට. ඒ කියන්නේ ගොවියන්ගේ වී ගන්න. ව්‍යාපාරිකයන්ගේ වී වී අලවි මණ්ඩලය ගන්නෑ. වෙළෙන්දන්ගේව වී අලවි මණ්ඩලය ගන්නෙ නැහැ. එතකොට ගොයන් කපන කාලෙට ගොවියගේ වී ගන්නවා. එතනින් ගොවියගේ ප්‍රශ්නේ විසඳනකොට වෙළෙන්දන්ගේ ප්‍රශ්න විසඳන්න වී අලවි මණ්ඩලය මැදිහත් වෙන්නේ නැහැ. ඕක තමයි ඔතන තියෙන මූලික ප්‍රශ්නේ. ඒතකොට දැන් වෙනකොට කොහෙවත් ගොයම් කපන්නේ නැහැ. ගොයම් කපනකොට තමයි වීයලි මණ්ඩලෙ වීගන්නේ. ඒ නිසා උද්යෝෂණ එකක් නෙමෙයි 100ක් තිබ්බත් කොළඹ නෙමෙයි වෙන කොහේ හරි තිබ්බත් වීයලි මණ්ඩලෙ වීගන්නේ ගොයම් කපනකොට. දැන් ගොයම් කපන කාලයක් නෙමෙයි.
0: මේ අතර විරෝධතා දක්වන ඇතම් ගොවි නායකයන්ගේ පැටි කිරිය නුදුරේ දීම හෙලිකිරීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය මාත්‍යේ ටීබී සරත් මහතා කියා සිටියේ.
7: දැන් අපි ඉස්සරහට ඔයි ගොවි නායකයෝ කියන අය දැන් මේ ඇත්ත ගොවි නායකයෝ කියන නේ මම මේ කියන්නේ මේ අරගලවල ඉන්න ඇත්ත ගොවි නායකයෝ ඉන්න හැබැයි ඒවා ඉන්න සජබි නායක අන්න ඒගොල්ලන්ගේ කුප්‍රකට දේවල් ඉස්සරහදී හෙලි කරනවා දැන් සමහර ගොවි නායකයෝ ඉන්න අක්කර 50 60 කරනවා රජයෙන් හෙක්ටයාරයකට 30000 ගානේ ලක්ෂ 8ක් 9ක් හම්බෙනවා මේ රජේ සමහර ගොවි නායකයෝ කියලා ඉන්න අය ඔය ඔය වෙන දූෂණ කරන අය ආණ්ඩුව පෙරලා ගන්න හදනවා සමහර අය කසිපු වෙනවා ගම්වල ඉතින් ආණ්ඩුව පෙරලා ගන්න ඕනේ ඇයි එයාගේ ආණ්ඩුවක් හදා ගන්න ඒවට සහයෝගය ගන්න ආණ්ඩුවක් හදා ගන්න සම මේ හැම පුද්ගලයන්ගේ පිටිපස්සේ තියෙනවා ප්‍රශ්නය එසා ගොවි ජනතාවගේ ඇත්ත ප්‍රශ්නයට අපි උත්තර දෙනවා ඒ සඳහා අපි සාකච්ඡා කරනවා පොළොන්නරුවේ ගොවි උද්ඝෝෂණ වලට සැබෑ ලෙස මේ මැදිහත් වෙච්ච ගොවියොත් එක්ක අපි සාකච්ඡා කරා ඒගොයන් ඒගොය ගොවියන්ට අපි සාධාරණ මේ ප්‍රශ්නේ විසඳන විදිය කියලා දුන්නා හැබැයි ගොවියන්ගේ මුවාවෙන් වෙස්වලාගෙන ඇවිදilla ඉන්න සජබේ UMP ඒකාබද්ධ විපක්ෂයේ ආදයන්ට අපි කතා කරන්න යන්නේ නැහැ
0: මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ගැනීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත් වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව අනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සිවිල් සංවිධාන නියෝජිතයන් සහ මහජන නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී. අදාළ පනත තවත් මාස දෙකකින් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.
8: ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අනිවාර්යයෙන්ම අපි දැන් තිරික අහෝසි කරලා සංශෝධිත පනතක් ගේනවා. ඒක අවසන් අධීරයේ තියෙන්නේ. ඒක ආපුවම ඕගොල්ලන්ට තේරෙවි අනිත් ආණ්ඩුවලට වඩා කොච්චර හොඳට ප්‍රගතිශීලීව මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහට අපි ඒක හදලා තියෙනවද කියලා. මොකද මේ පනත හදලා තියෙන්නේ ඇත්තම ත්‍රස්තවාදී නවත්තන්න උසක්ක කිසු ජාතියක් ආගම පුද්ගලෙක් ඉලක්ක කරලා නෙමෙයි. මම හිතන්නේ ඉතාම කෙටි කාලයක් තුන හැමෝම ඇවිල්ලා ටයිම් ගත්ත විතරනේ අවශ්‍ය කරනවා කිය කී ටයිම් ගත්ත විතරයි. දැන් අපි ඩ්‍රාෆ්ට් එක හදලා ඉවරයි. ඒ නිසා අපි තුරලා තියෙන එක පාර්ලිමේන්තු කැබිනට් එකටයි පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න. මං හිතනවා තව මාස දෙකක් හෝ තුනක් ඇතුළත මේක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම පරණ PTA එක අහෝසි වෙනවා. අලුත් පනතක් එනවා. ඒක මේ අවුරුද්දේ අනිවාර්යයි.
0: කටාර් හි දෝහා නුවර පැවති එඩ්මන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ අධිරේ ජයග්‍රහණයද සමගින් පසුගිය ලීග් තරගාවලි කීපයකදීම දක්ෂතා අතරට පැමිණ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුල ඔසවා තබමින් හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ දිනා සිටින රුමේෂ් තරංග පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා කටනායක ගුවන්තොටුපළේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දක්වමින් රුමේෂ් තරංග කියා සිටියේ තමන්ගේ ඊළඟ ඉලක්කය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීම බවයි.
9: දෙවෙනිට යනවා රෝම් ඩයිමන්ඩ් ලීග් එකේ තමයි මම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරලා 92.62 දශකතාවයක් දක්වලා ලෝකේ හොඳම විසිකිරීම් මට දෙන අතරට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ චෙක් රිපබ්ලික් වල ගෝල්ඩ් මීට් එකක් පාර්ටිසිපේට් කරනවා. ඒක ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඊට පස්සේ ඩෝවා ඩයිමන්ඩ් ලීග් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. මට බ්‍රසල්ස් වල තියෙන ඊළඟ ඩයිමන්ඩ් ලීග් ෆයිනල් වටේට මම මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මගේ ඊළඟ බලාපොරොත්තු තියෙන්නේ කොමන්වෙල්ත් ගේම්ස් එකේ මෙඩල් එකකට යන්න සහ ඒෂියන් ගේම්ස් එකේ තව වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් එක තියෙනවා හංගේරියාවල. සෑහෙන ලොකු කම්පිටිෂන් තියෙන අවුරුද්දක් මේක. ඉතින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමේ.

0: whenever I go for a holiday, most of the time, I do come to Sri Lanka. Because I think apart from the country is stunning, the people are just wonderful. So I'm looking forward to go there as well and visit this beautiful country. In my opinion, Sri Lanka should be the number one holiday destination in the world. Because I have seen the world.
1: වසීම් අක්‍රම මේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා මේ ලංකාව ගැන කියන කතාව මේක හරි ප්‍රසිද්ධ කතාවක් ලංකාව ගැන ඔහු කතා කරනවා කතා කරලා ඔහු කියනවා ලංකාව තමයි සංචාරය සඳහා සුදුසු හොඳම රට කියලා අපිට ඒක ගැන තියෙන වාදයක් නැහැ ඒක හොඳ රටක් සංචාරයට යන්න ඕන නමුත් මම මේ කතාව අරගත්තේ වෙන කාරණයක් නිසා දැන් වසීම් අක්‍රම මේ කතාව කියනකොට මේ ඔහු කතා කරපු ඉංග්‍රීසි වැරදි කියලා කවුරු හරි කියනවා අහලා තියෙනවද
2: ඇත්තරමනේ ඉතින් මං හිතනවා මේ මේකයි අර අපි කතා කරනකොට ඒ භාෂාව අර භාෂාව සජීවී වෙන්න එපා කියලා කතාවක් තියෙනවනේ භාෂාව සජීවීකරණයට ලක්ුන්නේ නැත්නම් දැන් මේ අපි කතා කරන භාෂාව නිකන් අපි අර කම්පියුටර් එකෙන් වචන පිටිනවා වගේ කතා කරන්න ගියොත් ඒ භාෂාවේ රසය සහ මිහිරිත්වය සහ ඒක ආග්‍රහණය කරන පිරිසගේ තියෙන මේ ආශාවන් බොළඳ වෙලා ඒ මිනිස්සු නිකන් එකපාරට මේ බය වෙලා වගේ බලා ඉන්නවා. අන්න ඒකෙන් තුලන් තමයි අර භාෂාව ගැන විවිධ අර්ථකථන නිර්මාණය වෙන්නේ. මං හිතන ඒක උත්තරේ හරි කියලා.
1: දැන් මෙහෙමයි අපිට ඒක වැඩක් කිසිම වැදගැම්මක් නැහැ. ඌ කියන පණිවිඩය අපිට බොහොම ලස්සනට ලැබෙනවා. ඌගේ ඉංග්‍රීසි භාෂාවේ සමහර තැන්වල වැරදි වරද්දනවා හැමෝම වරද්දනවා ඉතින් බොහෝ වෙලාවට මේ ඉංග්‍රීසියෙන්ම කතා කරන ඕස්ට්‍රේලියානු ජාතිකයෝ ඉංග්‍රීසි දෙමව්පියන්ටම බාධාව ඉපදුනා උන් කතා කරන්නේත් වැරදි ඉංග්‍රීසි නමුත් අපිට ඔවුන්ගේ ඉංග්‍රීසි වැරදි කියලා තේරෙන්නේ නැත්තේ ගලා යාම නිසා දැන් ඔය ලංකාවේ විශේෂයෙන්ම ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරාම ඒකේ වැරද්ද හොයාගන්න බලන්නේ ඒකට පහර දෙන්න මිසක් ඔහු කියපු පණිවිඩය නොලැබීම නිසාවත් නෙමෙයි අබසාවී කිව්ව කතාව ඇත්ත අර ඉංග්‍රීසි අපි කර ලංකාවේ කතා කරන්නේ එක දිගට කතා කරගෙන යන්නේ නැති නිසා ඒ ගලා යාම නැතුව වචනෙන් වචනේ කියාගෙන යන නිසා අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වගේම මේ జగත් ඔය නිතරම අපිට මතක් කරලා දෙනවා අපි සිංහල වරද්දනවා ඒකත් වරද්දන්න නැතුව හොඳට සිංහල කතා කරන්න ඕන කියලා කියනවා. ඉතින් ඒකත් කරන්න ඕන දෙයක්.
2: ඇත්තරම මේ ඒ జగත් අපේ జగත්ගේ ඒ වචනෙත් එක්ක මම එකඟ නැහැ. භාෂාවර් දැන් මම කරපු කතාවම තමයි භාෂාවක් කුමනෝ භාෂාවක සජීවීකරණය භාෂාව තුළ සිදුවුන් නැත්තම් ඒ භාෂාව සජීවීකරණය කියන්නේ මම මේ භාෂාවේ වචන භාවිතා කරනකොට ඒකට අවශ්‍ය සමහර වචන මගේ හයියෙන් මම කතා කරනවා සමහර භාෂා වචන මම බොහොම දැඩිව හැඟීම් බරව කතා කරනවා අන්න ඒ වගේ භාෂාවක් සජීවීකරණයට ලක්ුණෙන් පස්සේ ඒ භාෂාව තුළ තියෙන ව්‍යාකරණ අඩුපාඩු රීති ගැන කවුරරි හොයනවා නම් ඔහු විකාශනයේ නොවන පුද්ගලෙක්. ඔහු මේ පරිසරයට සාපේක්ෂව සත්වයා විකාශනය වීම තුළින් තව මේ ලෝකෙ මෙච්චර ලස්සනලා තින්නේ. භාෂාවක් වුණත් ඒ භාෂාව මල භාෂාවක් බවට මගේ තර්කයේ හැටියට බත් වෙන්නේ ඒ භාෂාව ඒකාකාරී වුණොත් ඒක රූපීය කාල පරාසයක් තුළ ඒ භාෂාව ගලාගෙන ගියොත් ඒ භාෂාවේ තියෙන රසය මිහිරිත්වය නැති වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි සන්නස්කල. සන්නස්කලගේ සිංහල භාෂාව තුළ සන්නස්කල සිංහල භාෂාව හොඳට ප්‍රගුණ කරලා ඉගෙනගෙන තමයි සිංහල භාෂාව ඉගෙනුවේ. නමුත් ඔහුගේ සිංහල කතාකරණය තුළ සිංහල පරිහරණය කිරීම තුළ ඔහු සිංහල භාෂාව එහෙම් පිටින් අමුවේ උල්ලංඝනය කරනවා භාෂා රීති සහ ව්‍යාකරණ. ඒ වුණා කියලා මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ ඔහුගේ භාෂාවේ තියෙන සජීවීකරණය. භාෂාවක් සජීවීකරණයට ලක් වෙලා ඒ භාෂාව නිරන්තරයෙන් හැලහැප්පීම් මැද්දේ අර ගඟක් අර ගල්වල හැපි බොහොම ලස්සනට යනකොට ඒ වතුර ලස්සනයිනේ බලාගන්න පුළුවන්. අර නිසංසල ගලන ගඟකට වඩා ගඟක් අර ගඳු හිල් පර්වත මැදින් යනකොට ඒක හරි ලස්සන දර්ශනයක් අපේ ඇස්වලට. ඒ වගේම තමයි භාෂාවත්. මේ භාෂාවේ තියෙන හැඟීම් බරභාවය, භාෂාවේ තියෙන සජීවීත්වය තමයි භාෂාවක් නිර්මාණය කරන්නේ. භාෂාවක් මලනෝන භාෂාවක් බවට පරිවර්තනය කරන්නේ. ඒකෙන් මම జగත්ගේ තර්කයට එක්ක මම එකඟව නැහැ. ඒක මම පිළිගන්නේම නැහැ. මොකද జగත්ලා අර මම දකින විදිහට අපි අත්‍යර කතා කරන జగත් දැන් මෙතන හිටියත් මම කතා කරන්නේ ඒ අපි පොතේ ගුරු විය යුතු නැහැ අර පොතේ අර විදිහට තිබ්බ භාෂාව මේ පොතේ මේ විදිහට තිබ්බ නෙවෙයි භාෂාවක් නවීකරණය විය යුති සජීවීකරණය තුලින් ඒ තුල අර ලංකාවේ ඉන්නේ පොලිටිෂියන්ස්ලත් මං හිතනවා තවත් ඉදිරියට මං හිතනවා මේ මෑත දක්කේ අර this is green කියන එකත් මම මහා ලොකුට දගෙන නමුත් ඒක ඉස්සරහට ඔහු නිරන්තරයෙන්ම භාෂාවත් එක්ක ඇලිගලි ජීවත් වෙන්න පටන් ගත්තන් පස්සේ ඔහුට විරුද්ධ චෝදනා එල්ල වෙන්නේ මම උදාහරණයක් විදිහට ඔය ආවස් මේ කවුද අපේ රෝහණ කරුණාරත්න හරි ගුවන්විදුලි කරන කාලේ රෝහණලට මට මතක ඇති මම ගිහිල්ලා ගුවන්විදුලි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න එළියට එනකොට අපේ බන්දු අයියා මට කිව්වා මේ සාලිය මේ උඹ කතා කරලා එළියට එනකොට මම අහකාරයක එනකොට අහහ ආවේ මේ ටකරමකට ගල්ලතරිනවා වගේ මට දැනුනේ කිසිම පිරියක් නැහැ සාලිය කියලා කිව්වා. ඉතින් මම අර භාෂාවේ ඒ මගේ තියෙන හැකියාවන් මගේ තියෙන වචන රටාවන් මගේ තියෙන භාෂා උච්චාරණේ මම වෙනස් කරුවේ නැහැ මං දිගටම අරන් ගියා. අද බන්දු ජනායකගේ විශ්වවාහිනියේ මම තමයි දේශපාලන ප්‍රෝග්‍රෑම් මේ හැමදේම කරන්නේ. ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් බලන ප්‍රමාණය අනික හැම එකට වැඩි වැඩි 30,000 40,000 50,000 බලනවා. ඉතින් ඒක තමයි හැකියාව. තමන් අර තමන්ගේ භාෂාව නවීකරණය කරගෙන ඒක බොහොම සජීවීකරණය කළ තුලින් භාෂාව ඉදිරියට ගෙනිච්චොත් ඒක තමයි විය යුත්තේ.
1: ඔව් භාෂාව ඇත්තටම සිංහල භාෂාව පොහොසත් භාෂාවක් ඒක ගැන වාදයක් නැහැ. අපි භාෂාවට විදේශ භාෂාවලින් එකතු වෙච්ච විශාල වචන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවා අපි බොහොම ලස්සනට පාවිච්චි කරගෙන යනවා. භාෂාව පිළිබඳව මට තව වෙන කතාවක් කරන්න තියෙන ඒ පැත්තෙන් නෙමෙයි. මේ භාෂාවේ එක පැත්තක් තියෙනවා මේ ගණිතයට තියෙනවා භාෂාවක්. අපි ඉලක්කම් වලින් ගණන් කරනවානේ 1, 2, 3, 4, 5, 6 කියලා. මේක පොඩක් ටිකක් වෙලා අරන් කතා කරන්න ඕන දෙයක් නම් නමුත් මාතෘකාවට ආපු නිසා අපි පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. දැන් 1, 2 කියලා ගණන් කරගෙන ඇවිල්ලා 10ට ආවට පස්සේ අපි කියන්නේ 11 කියලානේ. අපි ඔකට කියන්නේ නැහනේ 10, 1, 10, 2, 10, 3 කියලා. හැබැයි 20ට ආවට පස්සේ අපි කියනවා 21, 22, 23 කියලා ඉවරලා. හැබැයි ඔය කතාව ඔය විදිය සිංහල වලට විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙත් එහෙමයි. 10 වලට පස්සේ 11 and the 10 1 10 2 කියාගෙන යන්නේ නැහැ අපි. ඊට පස්සේ 20ට ආවම 20 21 22 කියලා. එතකොට 20 වෙනකන් මේ ලෝකයේ වෙන වෙන භාෂාවල් වල ගණිතයේදී එක විදිහකටම තමයි ඒක පාවිච්චි කරලා තින්නේ. හැබැයි සමහර රටවල් වල ගණන් කරනකොට එහෙම නැහැ. ඔවුන් 10ට පස්සේ 10 1 10 2 කියලා ගණන් කරගෙන යනවා. එතකොට දැන් මේක ටිකක් සිංහල භාෂාවේ තියෙන ඒ රටාවම කොහොමද ඉංග්‍රීසියෙත් තියෙන්නේ ඒ 20ට වෙනකන්. අපි වෙන දවසක ඒක ගැන කතා කරන්න බලමු. සාලියට පොඩි අපිට පොඩ්ඩක් මතක් කරන්න අවශ්‍යයි මේ දෙමව්පියන්ට, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ දෙමව්පියන්ට අධ්‍යාපනය ලබන පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දෙමව්පියන්ට මේ දරුවෝ අපේ දරුවෝ සංස්කෘතීන් දෙකක් අතර අතරමං වෙලා බොහෝ වෙලාවට හැදෙන්නේ ඔවුන්ට ලැබෙන ඔවුන් සමහර වෙලාවට හිතාගන්න බැරි ප්‍රදේශවලින් ඔවුන්ට පීඩනය එල්ල වෙනවා. මේ පීඩනය දරාගන්න බැරුණාම අපේ දරුවන් මේ සියදිවි නසා ගන්නවා. මේ ගැන දෙමව්පිය පොඩ්ඩක් උනන්දු වෙන්න ඕන සාලිය මොකද හිතන්නේ?
2: ඔව් ඇත්තටම මේ මෙතනදී මේ දරුවා කියන චරිතය නිර්මාණය කෙරුවෙන් පස්සේ මේ දරුවා අර රංජිත් කියපු කතාවත් එක්ක මම 100% එකඟයි. මේ අපි සංස්කෘතීන් දෙකක් අතර මේ දරුවා හැදෙන්නේ. මේ සංස්කෘතීන් දෙකක් අතර මේ දරුවා නිර්මාණය වෙනකොට මේ දරුවට අවශ්‍ය කායික මානසික සහ ඒත් එක්කම අවංකවම කියන්න ඕනේ මේ දරුවගේ ආහාර රටාව ආහාර රුචිකත්වයත් එක්ක දරුව දෙමාපිය ජීවත් වෙන්න ඕනේ. මොකද ඒ තුලින් තමයි නිරෝගීමත් දරුව බිහි වෙන්නේ. දරුවා පුංචි කාලේ ඉඳන්ම ජංක් මේල් වලට ආසයි කියලා දරුවට ඒකම දෙන්න පටන් ගත්තොත් ඒ දරුවාට නිරන්තරයෙන්ම ලෙඩ රෝග බෝ වීම සහ ඔහු දරුවගේ ජීවිත අනතුරට වැටීම බරපතල ලෙසම සිද්ධ වෙනවා. ඉතින් දරුවන්ට මීට වැඩිය දෙමව්පියෝ ඇටෙන්ෂන් එකක් දානවා නම් මම හිතනවා හොඳයි කියලා. මොකද මේ දරුව තමයි අපේ වත්කම්, මේ දරුව තමයි අපේ ජීවිත, මේ දරුවත් එක්ක අපි යා යුතුයි. ඉතින් මේ මේ ඉතින් ඇත්තරම මං හිතනවා ඒක අපි දෙමව්පියෝ විතර කළ යුතුයි පියවරුන්ගේ දිනේ ගැන අපි කතා කළා දෙමව්පියෝ මව්වරු පියවරු මේකට මේකට මැදිහත් විය යුතුයි මේ දරුව අසරණ වීම දරුවට නොතෙරන දේ අපි කියලා නොදී සිටීම දරුවගේ ජීවිතයේ තියෙන සුබ සාධන සහ සමාජ තත්ත්වය ගැන අපි හිතන්නේ නැත්නම් මං හිතනවා ඒක අපින් අතින් වෙන වැරද්දක් කියලා මං හිතනවා
1: පුරා පෑ දෙකකට ආසන්න කාලයක් අපි ඔබ සමග රැඳී සිටියා අදත් සුපුරුදු ලෙස සාලිය ගලපති ජගද්දේ දිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් තීරසිංහ ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා ආයුබෝවන්